0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: ගුණමගේ ප්‍රෝග්‍රෑම් තන් හම්ජිපාවා ගොතුන් දෙන් ඉවිවඩනවානි කීරිත කුරුවන් කියවුන් මියදු ඉවිවඩනවානි සූරතු තෞබාගේ 50 එවණ ආයතුන් පශායකින් ඒ සූරතුගේ 90 අවණ ආයතුගේ නියලා

0: ති බෑමිහුම් හංගුරාමය නුනිකුන්න නම වේන්දින අජාබකුම් එකලාංග තිය බෑමිහුන අජාබ් දෙවානති. අධිතිය බෑමිහුන්ගේ බදල්ග එහෙම් බයකු ගෙන්නවාෆානැති. අධිතිය බෑමිහුන්නක එවවෙස් කමකුන් එකලාංගයක් ගෙල්ලුමෙන් නොදවේනැති. අවෝහ ඒ කොම්ම කමෙක්ගේ මච්ච කුලදුන්වන්ත රස් කලාගේ.
1: إلا تنصروه فقد نصره الله إذ أخرج

එකලේගෙෆාන නස්රු නුදිනස්. හමකශවරුම් අල්ලෝ එකලේගෙෆාන නස්රු දෙවී. දෙමීහුන් කුරෙ එකකු කම්ගාවා හාල් කාෆිරුවි මීහුම් එකලේගෙෆානු නෙරෙලි හිඳුගේ. ඒගෙ දෙකලුම් සෞරු ෆරබදෑගෙ හොහලාගා තිබ්බෙවි හිඳුගේ. එකලේගෙෆානුගෙ එකවරියායන් හිතාම නොකුර වාශේ. හමකශවරුම් අල්ලෝහු ඔඩිගෙන් වනී තිමම් මෙන්නා එකුගේ විදාළුවෙ හිඳුගේ. එහිදු එකලේගෙ ෆානන් හිප්පුළු හම ජහමායි අමාංකං අල්ලෝහු බාවා ලෙබ්වි. අධි තියබෑ මීහුන්න නුෆෙන්න ලස්කරු තකකුම් එකලේගෙ ෆානන් එකලාන්ගේ ගදකන් දෙබ්වි. අධි කාෆිරුවි මීහුන්ගෙ බස් එම්මෙ දව්වගෙන්වා බස්කම් ගාලෙබ්වි. අල්ලෝහුගෙ බස්හුළු එයි එම්මෙ මතිවරිවගෙන්වා බස්හුල්කම් ගාලෙබ්වි. අල්ලාහි අසීස් වන්ත හකීම් වන්ත රස්කලාංගේ.

එවරින් හඟුරාම නුකුතුමන් එදේනම එකමං හතියාරායි තකෙති එවරින් තයාරු කුරීහෙ. එහෙන එක්කම කලේගි ෆානුග අරිහුගා එවරින් නුකුතුම අල්ලාහ් නුරු සවාෆි දෙන් එවරින්ගේ හිවර දෙරපුරවා කන්නේ කුරවිය. අදි හඟුරාම නුගස් ඉෂීන්ද තිබේ මීහුන්නායකු තිය බෑ මීහුන් තිබේෂේ ඉංගෙවියේ.

0: පීසමයා
1: අවහ ෆෝන ඩවන්ලෝඩ් කරපා.
0: මුනිෆෝයි ෆිල්වාදී මවුලුමත්ගේ හසානම් මුස්සලිකොද්දේ එම්මේ තු බාරකුරවේ බෑවරිය
2: දෙහිරාජයේගේ අඩු
0: එංහස් හතරස්තෙක් සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අටිහ නුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්.

0: ලබාල කහල ලවයිගත හොනි හිර දුවස් මේ දක හුරි හාබේ ෆරුන්දෙන් බේනු ෆුල්න් වෙදාන අදේ හාරඟල ලම්බෙස් එකම කුස් දෙෙන් හෆ්තා බන්ඳුගෙ මෙ පහු දුවස් ගේ තොහමම ඊජෙ හස්කොතෙග අයිලාය වගතු දෙවේ බේ ෆරුම් ියද හම අයිලාය වගුතු දෙව අගුහර වගුත් කොළ දෙවා වර බොඩ සමල්කන් දෙවාති අන්ුවන් මේදගේ මවදුවකි එක කොනක ඕගාතෙර බුම හිතරවුන් දිවි මුෂතම ෙන්න්නනි කිය හාවරකන් හි හුන්තර නැබ ෆුරසත් නොට් කරවමු ගෙන්ද එනම මියගුත අගුමෙන් දන්නවාලාන හස බේ ෆ්ලක මියගුත අගුමෙන් මෙවාහ දක්කාලනී තවදිමි දායරාගේ තජ්ජපාකාර බේ ෆ්ලේ දෙං ෂ්තිමා එක එකංකම් ගේස් වර වාහක දක්වා හස්කොතෙ අල්ගුන්මෙන්ගේ ප්‍රෝග්‍රම් තවග අල්ගුන්මෙන් මෙහෙන් දන්නවාලා දන්නවාලම වර ආම ඉජාබ දෙවා අල්ගුන්මෙන් හිතර වෙදෙවා බේ ෆ්ලේ තිබෙ ෆුනා එහෙමෙන් වර රටේ බේ ෆ්ලක වානි ඩොක්ටර් අබ්දුල් රෂීද් අස්සලාමු අලයිකුම්
1: වලයිකුම් සලාම්
0: වාචුර් හෙඳුන කේද
1: ආදි වාචුර් හෙඳුන නේගස තිබෙස් වුණා හම අයහොන් තෙරින් නොවෙස්
0: ආදි කීනෙත්තු
1: කොඩකොඩ කරෝගා කමගේ බුලේ නෝදි හම රංගල් අල්ලාහ්
0: ಅಲ್ಗುನೆ ಮೇದಮಿ ದಕ್ಕ ವಾಹಕೇಕಿ ಏಕಕ ಅನಿಕಕ ಓಗಾತ್ರೆ ಬೊಮಾ ಹೀತಿರು ದಿವಿಹಿ ಮುಷ್ತಮಹು ಕಿಹಾವರ್ಕ ತೋ ಎ ಫೆನ್ನನಿ ದೆ ಅಲ್ಗುನೆ ಮೇ ಎಬ್ಬೆ ಫ್ಲಕ ವಾಹ ದಕ್ಕಾಲೆ ಫೆನ್ ಹಂತರಿಯಕ ವರಂ ಹಮ ಮಿ ರಂಗಳ ಅಲ್ಗುನೆ ಮೇಗೆ ತೆರೆಗ ಅದಿವಿಸ್ ಅಮ ಏಕಂಕಂ ಎಬ್ಬ ಏಕಮ ವಿದಾಳುವೆ ಕುರಿ ಕೇಸ್ ಗೊತ ಜಮಾನು ಸರ್ವಿಸ್ ಅಮ ಒಗ್ಗೊತ ತೆಹಿನವಿಸ್ ಜಮಾನಾಯಕಿಗ ಕಂಕಂ ಕುರಂ ಮುಂ ಅಣ್ಣಗೊಯ್ ಕುರಂ ಜೆಹೇಗೊಯ್ ಹೀತೆರೆ ಬೊಮ್ಮೆಸ್ ಅದಿ ಓಗಾತೆರೆ ಬೊಮ್ಮೆಸ್ ಬದಲ್ತಕ್ಕೆ ಅತುವಜ್ಜೆ ಮಿಹುಂಗೆ ವಿಷ್ಣುಮಸ್ ಬದಲವಜ್ಜೆ ದೆಕ್ಕಿವೆ ವಾಹಕತೆ ಸ್ತಫಾ ಅತ್ತೆತ್ತು ಕೀನೆ ತೊಗ ಬುಲ್ಫುಲು ಕುರವಣಿ ಕಿಹಾವರ್ಕ ಮಿಹಾರ ಎಬೊ ಇತ್ತು ಅಳ್ಗುಣ ಮಿಂಗೆ ಮುಷ್ ತಮೌಗ ಮಿಕಂಕ
1: ದಳ್ವನ್ ದಂಡವಾ ನೀ ಹಮ ಅಳ್ವನ್ ಮುಚ್ ತಮೌಗ ಹಮ ವರ ಬೊಡ ಎಬೋತೆ ಹೀತರಿ ಕಮ ಓಗಾತರಿ ಕಮ ಲೋಯ್ ಬಾದಿ ಮುಚ್ ತಮೌಗ ಒಂದ ಗುಳು ಮಿ ದೆನ್ ಅಳ್ವನ್ ಫಾಹ ಕೊಲ್ಲಾನ ಮಿಹಾರ ಮಿ ಮಿ ඕගාතරිකම එහිතරිකම් මේ අන්නනී මේ සෝෂල් ජීවි කොන්සෙප්ට් එක සෝෂල් කැපිටල් ඉංගතො සෝෂල් කැපිටල් ග තෙරේග මිහි මෙනෙනි මුජ්තමෝග මේ ඔන්න ඕගාතරිකම එබ්බාරලු මා ගුළු මා මි කංකත් දෙන් මේ සමාන මෙය බලලකි මිහාර අල්ගොන් මෙන්න ෆයිනෑන්ෂල් කැපිටල් වර මුහිම් අල්ගොන් මෙන් කොම්බ කමෙවෙ සයසයි මින් කුරවේ ඒ ගොතම් මිහාරු මියොති එහෙන් නම වෙස් අදිව සල්වන්මෙන්ගේ තෙරේ ගහම මේ මොම්තාජ විදාලුයි වත කුරින් වෙස් එහිතරකම එබ්බාරලොම් වරබොඩක් එබ දෙන් මේ කොන්සෙප්ටුග හගීගතුග සෝෂල් කැපිටල්ග එබෝවේ මේ ජෝර්ජ් බයිලි ඉෆෙක්ට් කියා කොන්සෙප්ට් මේ ජෝර්ජ් බයිලි ඉෆෙක්ට් කොන්සෙප්ටුග මෙවාගොතකි කයින්ඩ්නෙස් එකකි නොත ඕගාතරිකමකි ama faisa gotam masake kurai keke engeda na faisa ki ves e benu jehuni wa faisa ga benu kurani e no mi benu kuran no je ka wanya faisa hori tan ga hunda de ta a gina hori mi ho gina madon hori mi ko benu kore ka mi benu kurani benu jehuni ema ekan dal wan nga mujtama senda wa ha ka ba tiwe folo ves vidalu benu jehe wagutu ga oga teri kam sineye එහෙම අරව දන්නවා නම් බේනුමනි ඕගාතිරි කමකි ඒ සෝෂල් ලීගලෙ ඒ බේනුන් එහෙ දනිවලුක බේනුන් කරම් මුජ්තමෝග තෙරේක හොත් වා බසීලතකේ එහෙම එකන් දිවෙහ මුජ්තමෝග අලුවන් මෙන්න වරම් පොඩ සෙනිය දැන් කුරි සමානුග මන්තාද සෙවිදාලෝය ගත අලුවන් මෙ තෙරේ මිකම් සෙන්න වරම් බොල අලුවන් ලයි සඳහන් කරේ මේ ෆෝම් මොදකෝග දැන් අලුවන් හම පොඩ ඉරුග දැන් ෆෝම් වලදී වර රීති කෂිවලි හොඳහසේ රම්බම්මස් ජෙහොනී මාම ගේගේ වෙලි බදව නොකරා එවස් ගේන් හොන්නා දැන් බොඩු ගාඩි අවර පෑර හොන්නා වර බොඩු රශෙන් ගටන්නවා අම හුරිහා ගේගේක වෙස් වෙලි නගානෙ හම හිලේ නගා අම කුද් කුදිවරින්න බොඩති මේ හොන්නා හුරිහා එම්මෙන් ලගේ දැන් මසෙක්ක කුරානි ඒල් දැන් මසෙක්ක කුරි උසෝලකි බාටා සිස්ටම් ඒ එක්ගේ මසක කොද්දේ තියෙ දැන් ඒ බය හුවත අනේගේ මසක කොද්දේ දැන් මිහාරු සල්වන්මෙන්ගේ තෙරේග මේ සෝෂල් කැපිටල් ග මිහිමනේ බොන්ඩින් මේ රිලේෂන් සෝෂල් නෙට්වර්ක් අල්වන්මෙන්ගේ තෙරේග වර වරුගදකන් අල්වන්මෙන්න සෙනිකෙන් දානේ මිහාර මිසාක ඊද දුවස් සාහ කරු මොගතන් දගසොග හිංගාලා හරකා තකකි ඒ අල්වන්මෙන්ගේ තෙරේග මම මේ හේතරිකම එබ්බාරලම සෝෂල් බොන්ඩින් ವರ ವರುಗದಯನ್ ಒಚ್ಚನ್ ದೇಹ ವಾಕನ್ ಕಂಬೋಳಿ ರಶುಗ ರೈಯತುಂ ಎಕ್ಕೊ ಓ ಈದು ನಿಮ್ಮಾಲ ಅಫುಗ ಸ್ಯಾಬಲುಂ ಕಹಲ ಅದೇ ರಶುಗ ಎಮ್ಮೆನ್ ಲೆಗೆನ್ ईद फाह कुरुन काल एकांत था कि ऐ हकीकत का वरम भी मुकालतं ऐंदा सालगुन में अधि हम आलगुन फाह कोल्ला न देंगा हम आलगुन में तेरे का निहोगा तेरे का मा ही तेरे का गुन्ना मिंगवर सनी वटा न बाल मिसा का माले का मी पाकिंग कांत था वर उन्दगु कोंगुन्नर खास को अंगन बे फलकु ओ पाको फोन था कले मेरे उन्दगु एक हक में किरिया फाह कुरुन ehen magwatin da mihun de tereng haba waran maduwa ne haba waran gawah gos amilla gos ekama ehi terenuwa mihak wes ema maleki kuringalo denne gota ehi teri kan oikka mekkan engeni beenun dihe dali walu gai ekan dalun mege terega warab bodde ben komme kama kiye salgun men itura zamana egota haba badaw poran dihe kan kan egotum balaru galun men mojtama gode miharu khasakom male sarahaddu ga warab boda et en imaratek ga dan nak dehas mihun me dehahun gin mihun ule iroga ebbe sane bae ko dinawa iroga ini tum lela muslimun nabiti salam go ala ekan tan nodan mihun ka veji alaram mate inge to ei algon me islah koran je ka yar duniya ga taragi ve sawa ga but ha ta ko ngalon na japanun fa korun ekak wanaka ko dinawa iroga ama go anula konichiwa ki anula da miha ko ya miha ga tere ga ma no hunna mi enna alwan men tere ga mi onna ni ni hinitum vela ni ve danna mi hin vejjiya salam go ala ni ve danna mi hin vejjiya eno miha ka misa ka salam go ala es ane miha salam bala ga meru ve ena ga moonu mati ba li mo enge na bara ba sual bhari ka un ka ko ge de mi hun ti ma vi ti ka ko e ne na ne ka hadan ne ti gem ba e me ule eri alwan men
0: ya ambo kamen nun algun men gitarega detta
1: detta ei algun men mia amba jehe rangal kolla e ka kone ka salam kolla hine tum vela goada ben mi ehi teri un mi algun men gitarega mi hoga teri kan ekan ha warab bodan ga ben kori zamanu go vejjiya ami wago te ki mi algun hadan kore algun men kodair mamma men saya kakka ben er saya kora saya kakka uda fon nair goala bana e Therefore, me sasa nete te jegen horige gos monase sasa kole dese. Ewa jegen horige sasa genaun, lonu genaun, garudia kolu genaun. Alifam ves erden mihar alifam dandik benun kurumu kurik. Rokoggen eggen anegge genauma. Mika hala varab ekkala. Amma e family gota. Mule mujithama alwan men mi er ulamundia be mihar hen ulen nujheni ama komme ge ge hori haichen honna ti ekamak ves alwan men ge terega mi hi terikama oga terikama noibba ekam alwan men ge terega ama waram bodan ebe ehem waram ufa kuran ji ekame adi khasa ko kame dima vairu ge hi terikam onna kan alwan men nam mi embe bodan egen diai ई सुना मी तेरेगा आदि एनुम वे समार बाकी रशका समे दिमा वे जिया वे समा होरी हाय में ही तेरे कान ए लो बे अलगन में तेरे को एक कान गई हम वर बोलन अलगन में गपो करे आ जिहे कमे देन देन में दन्ना वाले को तंग अलगन में हर दना करे जिहे एक दिमा दिमा भूरी एम ए दिमा तंग हर दना को गन अलगन में कोरिया गेंदा कवन्या होरी हाय में नसली बे ही तेरे कम वर बडवान उफा वेरे कम बडवान भगवती दयारुगा दिमा वा मीहा हिनितुम वेलीम अने मीहा एवे ama barapulu ufal libigen ta kame e kama
0: arba shukriya inge to hablor shit argumenta ama magut kul de biti adese farha bara ufal duha ke demo makvela
2: ade arun minge ami maluga meti eka kanika kan oga teruuma ehi teruun dive hi mujtama fenani ki havar kan he de hablor shit vesade tazes fa kore vehin ama vara boda ami gulung algun mengi terega ebo
0: ade den huriga algun mengi terega kankan huri got kanno mihar kuden battali fuka hade evdalu niweni den mihar ko evdalu hin gege safek kole balai har kor kole balai nudane eh nama sama hiter kan beinu wa kankan eba huri algun mengi terega efada waguttau ga hama emmen emiha ka vevunu gotakun eh hiteri veden hama ginabaya ku inge to hama tibe kan algun men hama ufala ke ge faha kolan je den evdalu hin algun men getrege ha amu nun kame detto e kala nudanna miha ka mihen gos wahaka dekkum wes wani tankola abu kama ka ತಂಕೊಳೆ ಉಮರು ದುವಸಿ ಬಾಯ್ ಮಿ ಹುಂ ದೆ ಅದೇ ರಡ್ರಶುಗ ಹೆಣ್ಣ ಮೇಸ ಅರ್ಗುಣ ಮೆಂಗಿತರೆ ಗೊಣ್ಣ ಕಮೆ ಅದಿ ಅಮ್ದುಂ ಎಹೆನ್ ರಶಕ್ಕೆ ಮಿ ಹಕು ಮೆಹಮಾಗು ಮತ್ತೆ ಫೆನಿಜ್ಜ ಗೋವಾಲ ಕೊಕ್ಕೊ ಕೊಂಡ್ರಶೆ ಕುಂ ಹೆ ಕಿಹಿನೆಂ ಹೆ ಕಿಕ್ಕುರಂ ಹೆ ಆಸ್ತಿ ಉಳೆ ನಿಯೇಗು ತ ವಾಹಕ ದಕ್ಕಾಲುಂ ಎಬ ಒಂಗ್ ಅದೇ ಅರ್ಗುಣ ಮೆಂಗಿತರೆ ಕೊಮ್ಮೆಸ್ ವರಕ ಎಂಗೆ ತೊ ಎಹೆನೆಸ್ ಎಕಂ ಮಿಸ್ ಮಿಹಾರು ಹಮ ಕುರಿಗ ಗೊತ ನೆತೆ ಅರ್ಗುಣ ಮೇ ತಜುಬಾ ಕೊರವೆ
2: ದೇವಾರ ಬಡ ಇಕಂ ಫಾಹ ಕೊರವೆ ಅದೇ ಅರ್ಗುಣ ಮೇ ಮಿಹಾರ ದೆ ವರ ಬುಡ ತಿಮಾರತ್ತ ಗುಳೇರು ಲಿಫ್ಟ್ ತೆರೆ ವರ ಗಿನಾಂಗ್ ಮಿ ಹುಣ್ಣ ಬದ್ದಲ್ವೆ
0: ನಮೆ ಫಾಹರಕು ಬದ್ದಲ್ವಾಣೆ
2: ಹಮ ಮಿ ಹೀನಿ ತುಂಬು ಮೇ ಮಿ ದಿನಸ್ ಎಗ ಬದಲ್ ನೂಲಿ ಬೇಗಿನ ಫಾಹರ
0: ಅದೇ ಏ ಹಾ ಅರ್ಗುಣ ಮೇಗೆ ತೆರೆಗೆ ದೆ ನಿಕ್ಕಮೆ ವಿ ಮುಚ್ಚತಮ ಉಗದೆ ತೊ ಏ ನಮೆ ಏ ಹಮ ಅರ್ಗುಣ ಮೇಗೆ ಮುಚ್ಚತಮ ಉಗ ಹಾರು ಲವ್ವಂ ಎಮ್ಮೆಂಗೆ ಕಿಬಾಗ ಅಶಗಣ್ಣು ವಂ ಹಮ ರೀತಿ ಸಿಫತ ರಂಗಳು ಕಂಕ ಎಹಮೆ ಮಿ ಅರ್ಗುಣ ವಿಸ್ನಾನ ಜೆಹೆ ಕಮ ಕಂಗ ಯಾಲೆ ಅಳುವಾಲವೆ ಅಬ್ಲೋ ರಶೀದ್ ಅರ್ಗುಣ ಮೇ ದೆಂಗ್ ಇತುರು ಬೇಫುಣ ಫುರ್ಸ ತರವಾಣಿ ಹಾತಿಗೆ ಖಬರ ಫಹು ಮೇದು ಆಹ ದಕ್ಕ ಮೇ ಮೌಲವಕಿ ಏಕ ಕಾಣಿಕಕ್ಕ ಓಗಾ ತೆರಿಬುಮಾ ಎಹಿ ತೆರಿಬು ದಿವಿಹಿ ಮುಷ್ತಮ ಫೆನ್ನನಿ ಕಿಹ ವರ್ಕಂ ಹೇದೆ ಅದ ಅರ್ಗುಣ ಮೇ ಮಿಹಿಂಗ್ ಅದಿ ವಾಹ ದೆಕ್ಕಿಯಸ್ ಹಮ ಮಿ ನೂಂ ಗೊತ್ತಕ ಕಂಕಂ ತಜ್ಜುಬಾ ಕುರವೆ ಬೇಫ್ರಮ್ಸ್ ತಿಬ್ಬಮಕ ಯಕ್ಷಿಗೆ ಮಾಕ ಮೇಗೆ ಹಮ ಕೊಮ್ಮೆ ಬೇಫ್ರಕ್ಕೆ ಫುರ್ಸ ತೆಬೆ ಎ ಬೇಫ್ರಿಗೆ ಖಿಯಾಲ್ ಫಾಳು ಕುರವ್ವ ಏ ಮೇ ಮಾ ಅರ್ಗುಣ ಮೇ ಫುರ್ಸ ತರ್ವಾಣ ಹತೆಗೆ ಖಬರ ಫಹು ಮೇವು ಗೊತ್ತು ಖಬರ ತಂದೆಮು ಅರ್ಗುಣ ಮೇ ದುರಜ್ಜ ಹಿಲಾಣ ಮೇ ಅದು ಹೆಂದು ಹತೆಗೆ ಖಬರ ಆಗ್ತಿ ಬೇಫ್ರಾ ಬದಲು ಕುರಾಣಿ ಆಯುಷತ್ ನೈಮಾ.

0: මේ රික්වස්ට්ලා රික්වස්ට් කුරෙවි බේ ෆ්ලාඩස්සුන් හුන්නකම අරගොන් මෙන් උම්මේද කුරණි තෙන් ખાස ෆරාතක ෆුනුවාලවි මෙසේජ් එකම වන්‍ය හිසාබ දියකම මෙ බලන ඉංගේත අග්ගඩි 4 මිනිට් හිඟාෆි අරගොන් මෙන් මවුලෝග අද බේ ෆ්ලක ෆුර්සත් අරවාන මේ දෙන්නේ ෆහු බේ ෆ්ලක් ගොතු මි ෆහර මේ වාක් දක්කාලා නි දියානා අස්සලාමු අලයිකුම් දියානා
1: වලකු සලාම රහමතුල්ලාහි ව බරකාතු
0: මාජුරි හෙඳුනි දියානා
1: මේ ෆොලෝවේ
0: කොබ කොන් කොන් ඇච්චෙත්ත හොරි ගේග ගහුග අස්තකුග
1: I don't know.

0: ගඩි මෙඳුරු කුරි එගාරගට ෆනර්මේට් අඩොස් සුම්තිකෙන්දවනී දිවිහි රාජ්‍යය ගඩු
1: මේ ෆනරාරු මතේ ගුමරු ෆ්‍රය හාස කුරේෆාවා ප්‍රෝග්‍රාමේ මේ ප්‍රෝග්‍රාම් ගා ෆනර අහරුන් දශුගෙ කොඩු කොදිනා නොගොලේ අඩා වාහක වරුන් එකශේගෙන් බේ
2: ෆිල්මී දුනියා

තියබෑමිහුම් හංගුරාමය නුනිකුන්න නම වේන්දින අජාබකුම් එකදාංග තිය බෑමිහුන අජාබ් දෙවානෙති. අධිතිය බෑමිහුන්ගේ බදල්ග එහෙම් බයකු ගෙන්නවාපා නැති. අධිතිය බෑමිහුන්නක එවවෙස් කමකුන් එකලාංගයක් ගෙල්ලුමෙන් නොදවේ නැති. අල්ලාහ් ඊ කොම්මෙ කමෙක්ගේ මච්ච කුලදුම්වන්ත රස් කලාංගේ.

එවරින් හඟුරාම නුකුතුමං එදේනම එකමං හතියාරායි තකෙති එවරින් තයාරු කුරීහෙ. එහෙන එක්කම කලේගි ෆානුගේ අරිහුගා එවරින් නුකුතුම අල්ලාහු නුරු සවාෆි දෙං එවරින්ගේ හිවවරු දෙරකුරව්වා කන්නෙකුරවී අදි හඟුරාම නුගස් ඉශීන්ද තිබේ මීහුන්නායකු තිය බෑ මීහුන් තිබේෂේ ඉංගෙවී.

0: garin mentur ngamra dejhi tebe from assom te gendoni ti hira ache garo
1: fahipe presents best radio presenter competition
2: best radio presenter competition
3: මේ මුබාරාත්ගේ කෝස්පොන්සර් කි හෝල්සෙල් පොයින්ට්
4: මුබාරාත්ගේ ඉන්සප් කොදෙබානි හසන් හලීම් නුසත් ෂමීම්

0: මහර්ගටින් අතුරුගට සානිස් 5 මිනිට් අඩව සුමන්ති ගෙන්දවනි දිවි රාජ්‍ය කාටු
1: කොඩකොඩින්ගේ බගීචා.

0: கொடுங்க பகீச்சா.
1: රීති ලවයි ගැනස්තිීෆා පොග්‍රාම් ෆෂම් මෙහාරු මෙති තයියාරුවෆා මේතුගේ ප්‍රෝග්‍රාම්ගේ එම ෆොරතම බැවරියකි ඉස්කන් අස්ලාමලයකු ඉස්කන්
2: ලබ්බා
1: කිහිනෙන් හාලු
2: ඇල්හන්දුලිල්ලාහි රංගලු
1: කි කොල්ලනී මියදු
2: මේදු හැඳුණු කුලෙන්දිය
1: ඳනු කොලෙන් දිය කොළෙන් ගොස් සෑස්ස මෙහරු සෑබයි ෆින්ත
2: සෑබෝ මිසින්දිිපදෙන් වගුතු ජහුණේ මවහ ගුලාලීම
1: අවහක් ගොලාලීම අවහ බෑරෙස් වෙවිදසද
2: ලබ්බා
1: එවිම මියදු කොම්ම සෙක්කතිකන් එම වඩ තයියාරි හුනර කොන් හුනර කුදින්න ගෙනස්තේන් ස්කාන් මෝලන මියදු
2: බංජ
1: හිඟ අඩෝ හාල
2: මේ බන්ඩීග නමකි බාබයෝ දොංකුකුලෝ

0: science.
1: මේ ප්‍රෝග්‍රෑම් එකේ මේන් ස්පොන්සර්කි ෆහිපේ
2: ආමුගත ගාන්න කි වරන් හඳාන්න තේ මිහෙ බය දොස්තු ඛාන් අනේ බය දොස්තු ෆොනුවන් ජේ මෙල් ත ෆොනුවන් බර්ත්ඩේ සේ හඳාන් කුරන් අදි මා උඳගු කමෙ එකමුකු බිල් ත දක්කන්ත දුව හකුවස් හඳාන්න උන තේනේ කරන්ට් බිල් ෆෙම් බිල් ෆෝන් බිලකස් දහින්න වාන් හඳාම් වෙස්සුරේ වගුතුම් වගුත ෆහිපේ මෙදුරි කො ෆෑසාවෙස් ට්‍රාන්ස්ෆර් කුරෙවේ කෑගෙන් බිල් කණ්ඩාලාෆා පේමන්ට් රික්වෙස්ට් වෙස් ෆොනුවේ සාරි දෝ ගේම් එකේ රීචාර්ජ් වෙ සම ෆහිපේන් අන්ලිමිටඩ් රීලෝඩ් අදි රාස්ටස් ෆෑසාගේ හුරිහා මුවාමලාතේ ෆහිපේ මෙදුරිකො ෆහිපේ වර ෆහි
0: උරුවානා සයින්ස්
3: ಅಸಲಾಮು ಅಲೈಕುಂ ಎವಂತರೆ ನಂ ಉಫಾವಿರ್ ವಗುತು ಕೊಳಕಂ ಎದಮುಂ ಗುರುವಾಣಾ ಸೈನ್ಸ್ ಗೆ ಮುಳಿಂಗಾ ಪ್ರೋಗ್ರಾಮ ಕಾಯಕು ಮಿಹಫ್ ತಾಗಮಿ ಬದಲ್ ಕುರಿ ಅಳುವನ್ ಸಾಮಿಯಾ ಅಹ್ಮದ್ ವಹೀದ್ ಗುರುವಾಣಾ ಸೈನ್ಸ್ ಗೆ ಮಿಹಫ್ ತಾಗ ಪ್ರೋಗ್ರಾಮ ಆಯ್ಕು ಕುರಿಯದ್ದಾನಿ ನಾಫಿಸಾ ಅಬ್ದುರ್ ರಶೀದ್

0: මේ ප්‍රෝග්‍රෑම්ගෙ මේන් ස්පොන්සර්කි ෆහිපේ.
1: ආමුගොතේ ගාහනකි වරන් හඳාන්නේ තෙමිහෙ බය දොස්තෝ ખાන් අනෙබෑ දොස්තෝ ෆොනොන්ජේ මෙල්ත ෆොනොන් බර්ත්ඩේ සේ හඳාන් කුරන් අදි මා උඳගු කමෙ එකමුකු බිල්ත දක්කන්ත දුව හක්වෙස් හඳාන්න උන තේනේ කරන්ට් බිල් ෆෙම් බිල් ෆෝන් බිලකස් දහෙන්නු වානි හඳාම් වෙස්සුරේ වගුතුන් වගුත ෆහිපේ මෙදුරිකෝ ෆෑසාවෙස් ට්‍රාන්ස්ෆර් කුරෙවේ ಕ್ಯಾಗೆನ್ ಬಿಲ್ ಕಂಡಾಲಾ ಫಾ ಪೇಮೆಂಟ್ ರಿಕ್ವೆಸ್ಟ್ ವೆಸ್ ಫೋನುವೆ ಸಾರಿ ದೋ ಗೇಮಿಂಗ್ ರೀಚಾರ್ಜ್ ವೆ ಸಮ ಫಹಿ ಪೇಯಿಂಗ್ ಅನ್ಲಿಮಿಟೆಡ್ ರೀಲೋಡ್ ಅದಿ ರಾಸ್ಟಸ್ ಕಾಸಾಗೆ ಹುರಿಹಾ ಮುಆಮಲಾತೆ ಫಹಿ ಪೇ ಮೆದುರಿಕೋ ಫಹಿ ಪೇ ವರ ಫಹಿ.

0: science.
1: මේ ප්‍රෝග්‍රෑම්ගේ මේන් ස්පොන්සර්කි ෆහිපේ.
2: ආමුගත ගාන්න කි වරන් හඳා නැතේ මිහෙ. බය දොස්තු ඛාන් අනෙ බය දොස්තු ෆොනුවන් ජේ මෙල් ත ෆොනුවන්. බර්ත්ඩේ සේ හඳාන් කුරන් අදි මා උඳගු කමෙ. එකමුකු බිල් ත දක්කන්ත දුව හක්වෙස් හඳා නුන තේනේ. කරන්ට් බිල්, ෆෙම් බිල්, ෆෝන් බිලකස් දහෙන්නු වානි. හඳාන් වෙස්සුරේ. වගුතුන් වගුත ෆහිපේ මෙදුරිකු ෆෑසාවෙස් ට්‍රාන්ස්ෆර් කුරවේ. කෑගෙන් බිල් කණ්ඩාලාෆ පේමන්ට් රික්වෙස්ට් වෙස් ෆොනුවේ. සාරි දෝ. Game menge recharge sama fahi paying unlimited reload adirastas kasa ge huriha muamalate fahi pay me duriko fahi pay wara fahi
0: urwana science

0: නොකොදදිනම කියයේ කුරවෙන කමයකොතුක එකකම් පාහ කුරේගගේ බදේ අදුන් රජිස්ටි කුරායරුග යහුදීන් යහුදදි මාගන තන්ත රජිස්ටි කරන් දිමා කරාණකම ගවේ මිහු මිල්ක මිල්කොරිකන් ඔන්නාන ගොත ෆල්සිෙන් රයතුන්නන් එපදෑන් එකකන් දතිකොප්ා අද ඒ ෆල්සිෙන් රයතුන් බිමක්කන් සාවිිත කොද වෙන ගොත එකම ගවානම රජ්ි නොකොද්දී හුන්න හුරිහා බිතකෙන් ඒ දෙන් යහුදී දවත නගෙන බින්ත ගොතු ගවනි බයන්කොප්ය ගොතුම් එබින්ත යහුදීන්න වික්කාලුන් ොත කුියද්දිනුම් අද එතන්තරන ඉමාරක්කුරම කියේ හම කඩයලිගෙන් යහුදින් අදි විදෙන් ජෙහෙන හක්ගේ ගොත මෙති පාලිමෙන්ටුන් එකන් ගොත බයාන්කොප්වා මෙහෙම එකක ගොති ඉතිවමි වර බොඩ මසලේ ගොතුක තාත් එක පරාතකුන් එබ ගෙන්ද එකන් ඒගොත පාහග කොරමුමී වරන් හීලෙත්තෙරි ගොතේග පල්සිෙන් රයිතුන්ග බින්ත ෆේරිගතු මට්ටකා කුරිය ගෙන්දා නුබෑ ජරීමය ගොතුග දුනියග තපාත එකක පරාතකුන් එකන් ඒගොත දෙකෙමුන් මී දැනී.
1: දෙ හුළඟු අස්සේරික යහෝදී වසම්වර වෙමි හිංගමුන්ද අනියාවේ අමල්තවගේ සවමු හුළොංගු ගොම්තවගාවෙස එකමනි වර බොඩ පොස්තුල්ලෑගෙන් ගොස්වා දෙ මිකමගේ මස්තත එකම්තවග හිංගමුන්ද ගොතික කොබාත කුමසක තවසල දෙවෙ දානතු.
0: හොළන් ගමතාවකු ස්මියති පලස්ටයන්ක මිහිංගමුන්දා කංකමා මෙදු ආමරයිතුන් මෙදුග වර බොඩති හාස්කම කම්බොඩුන් වෙදිගෙන් ගොස් වැහිකමුන් මිකමග ෆිත්තුන් තවේ විලාතු ඉතිහාතුක සරකාර හම සරකාර්තකා හමය ෆෝරාව ඒකතුන් එගෙන් එබදේ විලාතුක ඉතිහාතුක හාරජි සියාසත් හිගම එමස්කවන් හවාලය හුන්න විකා ජකල්ලාස් මිකම් මච්ච බදලුන්ත බවවා තපාතයකිකි මීටින්තන් වත ෆොරි මිස්ටම් නායක් මශවරාත බෙවුම පහු මිහාරු මසක කොරන් ඔබ ගෙන්දවා හුළංගු අස්සේරීග වකින් හාස්කොම් මිබුණා සෙට්ලසේ මිබුණා වසම්වෙරිවගේ මියවුලේ යහුදී මියවුලේ සරහදතවග මී උපද්දා තකෙච්චාදී මිතන්තනුග අනියාවර අමල්ත මිහිංගා මීහුන්නා මෙදු ෆියවොල අලන් මී ෆේරිගෙන පවා බින්තකෙක් ගෑගනක හැල්ලක්කයින් හා යහුදී වසම්වෙරි කොගෙන් උලේ මස්සලේ එකමශා එහෙන්කමුම් මි බින්තහුග මේ උපද්දා තකෙච්චා අදි වික්කන් දුනියම් මි නෙරේ තකෙච්චා මිතකැති විලාතු ඉතිහාදු නුගතුමා මිපද කංකම් වෙස් හම නිම්බම් මශවරා තක්කුරයමුන් එබදේ අදි හුළංගු අස්සේරීග අනියාවරි අමල්තන් හිංගා මිුණා සෙට්ල යහුදින්න දෙකොළොව වෙස් ෆියෝලාලන් එමිහුන්නන් විලාතු ඉතිහාදු ගමතක දතුරු නොකරවෙන පද ගොයිගොතුන් ගොයිගෙන් හදා එනුම් වෙස් ගොයිගොතුන් දතිකුරම් විලාතු ඉතිහාදුම් විශ්නමුන් අධි මශවාරතක් කුරමුන් එබ ගෙන්දේ එහෙන්නම වෙස් මිකම්ග අමදී සිෆයෙන් අධි වෙස් මිහතන ඇස්ව නවාකම් පාහ කොරෙන් ගොස්ස මෙති හංගේරීග ස හංගේරීන් මිකමා ගොලයගොතුන් තපාත ඒක එකකි මස්සලෑග වෝට දෙමුන්දා ගොතුන් මිපාර වෙස් විලාතු ඉතිහාදුගේ ඉත්තිපාගෙන් මිකමක නුනෙරවේනකං එගේ ඒරුගම් ගෑගනකං එගාර මේ වන දවාහකි මී මිපද කමෙක්ග බද්ධව වෝටන් අහන්මත මශ්වරාතන් ඉතුරක්කුරිය ගෙන්දන් හමජීපය දුවස්කම් ගොවේ දෙහෙන්නමස් කොම ගොතෙක් ගොයිකම ගොම වීනමොයස් විලාතුගේ ඉතිහාදුම් මිහාරුම් මසකෙක් කොරම මිදනී යහුදී ඉස්රායිල් මිහිංගමුද කංකං කොමස් මිමරක මඩජහමකන් නමස් ගෙනවේතවකම වේ තපාතයකි නස් මීඩිය අතකුම් බයන්කොප්වා අදී එමිහුගේ ඉක්ලාස්තරි කමතු කිතම ස්වාතකෙන් උපදේකොතක් කංකං ඔයික්කමග වියස් භාවතගේ මසෙක්කතකෙ කුරාකමුගේ වාහකතකෙන් ආදි අඩතකෙන් අදි මංසල්තකෙ වෙස් පෙන්න්නමුන් දාකමග පාහ කුරවිගෙන් ගොස්වමිය තිමිය හිසාව කංකං වංයරුග නිියයෝක හිඟාදී හාදිසායෙන් මී රයිතුන් මගත මච්චම් නුකුම යහුදී දවතා දෙකොළ මුසාහරාකුරි හාදිසාය මිකංකං හගීගතුග ඇමරිකාග මේ වගෙන් මි දියගොතෙක්කමග මේ වනී හුළංගු අස්සේරික තපාත ඒකකි පදසේ රයිතුන්න නිස්පෙව්වා බින්තහුග හුරි තපාතයකකි ඉමාරාත වික්කාලන් නොත කුියද්දයෙන් නියෝක ස්ටිහාරකරම් පෙසුමා ගුලිගෙන් මිමස්සල පෙරිගෙන් මියයි එහෙකමුන් රයිතුන් හිහම නොජෙහිගේ මගතම් මච්චන් නොකුමේ යහුදී පල්ලියගේ දොරන් එවේ තපාත එකකි ගොවිල්ත ගොවා මුසාහරකෝ නුරුහුමගේ බස්ත පාලුකරම් පෙසුමුන් එතන වේ යහුදී දව තායදුකුරා ඇමරිකාග රයිතුන් මෙස එවවෙපා පදසීනුග රයිතුන් පදසීන් රයිතුන්න තායදුකරම ගොතුන් ගෙන දෙගේ මිහුම් පදසයනු දිදතන් නගාපුවේ අධිහම එපදෑන් යහුදී දවත්තා යිදු කරාමිහුම් යහුදීන් ඉස්රායිල්ක දිදතන් නගාපුවේ දෙෙන් ඒදම ද ජෙහුන් පුදුහුන්න වන්නම් වදේ හිගේ තලාපරුන්තක ෙතෙරෙන් මෙහර මෙති නියෝක ගවෙස් බොඩති මස්සලත මිකමා ගොලයකුතුන් හුණුවගෙන් දාහිසාබ හම කංකං ගොස්වා දෙන් මිකමා ගොලයකුතුන් නියෝක මෙය ජහරන් මම්දානි වාහදකම් බයන්කොරවා වේ පදසයෙන් රජතුන්න එක්කොලාදි පදසයෙන් රජතුන්ගේ හක්ගුතා ලිබිදිනුමට්ටකා අඩු ෆුලා එකම ගොවාලා එවුන්ත බෙවුම් ಉಮಕೀ ಅದು ಹಿಂಗಾದಂಥ ಬೇ ಉಮಕಿ ಏಯ್ ಮಸಲೇ ಕವ್ಯಗೆ ನುವಾಣೆ ಕಮಂಗ್ ಅದೇ ಕಂಕ ಮಣಾಕುರಿವಿಗೆ ನುವಾಣೆ ಕಮ ಬೆಸ್ ಜೊಹರಾನ್ ಮಮದಾನಿ ವೇ ಏಕಂಗೆ ಗೊತ್ತ ಭಯ ಅಂಕುರ ಬಾಫ ಹೆಂಕಮು ಮಿಕಂಕಮ್ಗೆ ತೆರೆ ಫಾಹಾಕುರಿವಿಗೆ ಮಿದನಿ ಹುಳಂಗ ದುನಿಯೇಗ ಬೆಸ್ ಫಲಸ್ತೀನ್ ರೈತುಂಗ್ ಆಮ್ ರೈತುಂಗ್ ಫೆಂವರ್ಗು ಬರ ಬಡ್ತಾ ಇದ್ದಂಗೆ ಬೊಯ್ಕಂಗ್ ಅದಿ ಯಹೂದಿ ದೌಲತಂಗ್ ಇಂತಿಹಾಯ ನುರುಹಿ ಅದಿ ನಫ್ರತುಗೆ ವಾಸ್ತವ್ಯ ಸಮ ಹುಳಂಗ್ ದುನಿಯೇಗ ರೈತುಂಗೋ ಮುಂದಾತೀವೆ ಫಲಸ್ತೀನ್ ರೈತುನ ಐಕು ದುನಿಯೇಗೆ ಹಾಂ ವರಗಿನ ಮೀಹುಂಗೆ ವಿಷ್ಣುಮಾ ತಾಯ್ದೆ ಬೊಯ್ಕಂಗ ಫಾಹಾ ಕುರೆವಿಗೆಂಗ್ ಮೀ ದನಿ
1: ಯಹೂದಿ ಸಿಫೆಂಡ್ ನೂಸರಿನ ಹಮಲಾದಿ ಮರಮು ಮಿದಣಿ ಜರಿ ಮಾತ ಸಿರುಕುರಮಿಗಿಂತ ವರ ಗಿಣಬೇಕು ಸುವಾಲ್ ಉಫದಮುಗಿಂದವ ಕಿಣೆ ಬಣಾಸೆ ಮಿಗ ಫಾಹಕುರವಾಣಿ
0: ಯಹೂದೀನ್ ಫಲಸ್ತೀನ್ಗೆ ಭೀಮ್ಗೆ ಆದಿ ಲುಬ್ನಾನ್ಗೆ ಸರಹದ್ದುಗೆ ಮಿಹಿಂಗ ಮಿದ ಕಂಕಂ ವರಬ್ಬುಡ ಸಿಡ್ರುಕುರ್ ಮೊಟ್ಟಕ ನೂಸ್ವರಿನ ಹಮಲಾದಿ ಮಿಹು ಮರಮುಂದ ಕಮ್ಗ ವಣಿ ಎಂಗಿಂಗೋಸ್ವ ಎಗತುಂ ಬಯಲಗ್ವಾಮಿ ನೂಸ್ವರಿನ್ ಹಿಮಾಯ ಕುರ್ಮ ಹದಾಹ ಮಿವನ್ನ ಜಮೀಯಾಗ ಫರಾತು ಏಕಂ ಫಾಹಾ ಕೊಫವೇ ಹಥಿಂಗ್ ಅಕ್ಟೋಬರ್ ದೇಹಾಸ್ತೇವಿ ಹುಂಗ ಫಹುಂ ಅಜ್ಜಾಗ ಮರಾದಿ ನೂಸ್ವರಿಂಗೆ ಅದದು ದ್ವಿಸಿತ ಫಸ್ತುಳು ಹಂಗರ ಕಮ್ಗ ಅದಿನ್ ದೇಹಾ ಸ್ವಂಸ ವಿಶ್ವನಾಹಾರು ಮರಾದವನು ನೂಸ್ವರಿಂಗ್ ಅದು ಸತೇಕ ನವಾವಿಹಂಗೆ ಬಾರಾ ಕಮಶ ಮೀಗಿತಿರೆ ಗಿನ ಮೀಹುನ್ ಮರಾದಹುವಣಿ ಯಹುದಿ ಇಸ್ರಾಯಲು ಕಮ್ಗವ್ವೇ ಬೆನಲಗ್ವಾಮಿ ನೂಸ್ವರಿಂಗ್ ಜಮಯ್ಯಾಂಗ್ ಎಕಂಗೆ ಗೊತ್ತ ಭಯಾಂಕೊಫ್ಫ ಹಾಕೊಫ್ಫ ದೆ ಮಿಕಂಕ ಮಿಹಿಂಗ ಮಿದನಿ ಯಹೂದಿ ದೌಲತುಗೆ ಜರಿ ಮಾತ ವರಬ್ಬುಡ ಸಿರ್ರುಕ ಫೊರುವಂಕಮ್ಗ ವಾಯರುಗ ಯಹೂದಿ ದೌಲತ ಫಾಡುಕಿಯ ತಫಾತ್ ಏಕೇಕಿ ಆನ್ ದ ಸ್ಪಾಟ್ ರಿಪೋರ್ಟ್ ಇನ್ ತಕ್ಕ ಮಿಫದ್ಯಾಂಗ್ ಲೈವ್ ಗಿನೆಸ್ ದೇ ನೂಸ್ವರಿನ್ ನವ್ಯಸ್ ವರಬ್ಬುಡಂಗ್ ಅಮಾಸ್ ಕೊಗ್ಗಿಂಗ್ ಹಮದಾತ ದೀಫ ವಾಕಮ್ಗವೇ ಮೀಗ ತಿರೆಗ ಅಲ್ ಜಜೀರಾ ನಿಸ್ಬೆವ್ವ ಕಿತಮ್ಮೆ ನೂಸ್ವರಿನ್ ನವ್ವೇ ಯಹೂದಿ ದೌಲತುಂಗ್ ಹಮದಾದಿ ಮರಾಯ ಮಿಗುತುಂಗ್ ಎಮ್ ಎಮ್ ಮಾಶೂರ್ ಕೇಸ್ಗೆ ಗೊತ್ತಗೋ ಫಾಹಾ ಕುರಿವಿಗೆಂಗೋ ಸಮಿತಿ ಇತಿಹಾಸ ಭಾವಿಸುನಹರ ಹುಳಂಗೋ ಅಸೇರಿಗೆ ನಾಬ್ಲೂಸ್ಗ ಹಿಂಗ ಮುಂದಿಯ ಯಹೂದಿ ಸಿಫಾಂದಿ ಮುಂದಿಯ ಹಮದಾತ ರಿಪೋರ್ಟ್ ಕುರುಮಟ್ಟಕ ಏತನ ಏ ರುದ್ಧಿಯ ಶೀರಿ ನಬೋ ಆಕಿಲ ಏನಾಯ್ಕಿ ದೆಂಗ್ ಫಲಸ್ತೀನ್ ರೈತೆಗೆ ಇತುರುಂಗ್ ಅದಿ ಅಮೆರಿಕಾಗೆ ರೈತೆಕ್ಕಮ್ಗ ವಾಯರುಗ ಏನಾಯಂಗ್ ಹಮಲಾದಿ ಮರಾಲುಂಗ ಸಾಬುಂ ವರ ಬೊಡತಿ ಮಸಲ ತವ್ವೇ ಹುಳಂಗ್ ದುನಿಯೇಗ ಬಸ್ ಉಫದಿಗೆ ಹೆಂಗೋಸ್ವ ಅದಿ ಮೆದುರುಮತಿಗ ಸಮ ವರ ಗಿನ ಗುಣ ವಾಹಕತ ದೆಕೇವಿ ಯಹೂದಿ ಇಸ್ರಾಯಲ್ ಅದಿ ಕೊಳ ಫಿಯೋಳು ಅಳಂಗ್ ಅದಿ ಜವಾಬ್ದಾರಿ ಕುರುವಂಗ್ ಗೋವಾಲಿವೆ ಅಡುತವ್ವೆ ವರಬ್ಬುಡಂಗ್ ಇತುರುವಿಗೆ ಹೆಂಗೋಸ್ವ ದೆಂಗ್ ಮಿಕಂಕಮ್ಗೆ ತಹುಗಿಗುವೆ ಅಮೆರಿಕಾಗೆ ಎಫ್ ಬಿ ಐ ಫರಾಫ ಏ ಅಮೆರಿಕಾಗೆ ರೈತಕ ಅಮಾಸ್ಗೋದೇವನ ಹಮದಾಯಕಮ್ಗ ವಾತಿವೆ ಕಿಹಿನೆ ಹಿಂಗಾಫ ವಾಕಮೆತ್ತೋ ಬೆಲು ಮಟ್ಟಕ ಎಹನ್ನಮಸ್ ಯಹೂದಿ ದಲ್ತು ಮಿಕಮಕ ಇಬ್ಬಾರು ಮೆ ನುದಿಂಗ್ ಏಹೆ ಮೆಗೆ ಮಿಹಾರ್ ವರಗಿನ ರೈತುಂಗ್ ಅಮೆರಿಕಾಗೆ ಡಿಪಾರ್ಟ್ಮೆಂಟ್ ಆಫ್ ಜಸ್ಟಿಸ್ ಅವ್ವೆ ಸಿಟಿ ಫೋನ್ ವಾಫ ಎಫ್ ಬಿ ಐ ಜವಾಬ್ದಾರಿ ಕುರ್ಮ ಎಫ್ ಬಿ ಐಗೆ ಮಸಕೆತ್ತ ಬೆಲುಮಾಯಿಫದ ಕಂಕಮಕಿ ಡಿಪಾರ್ಟ್ಮೆಂಟ್ ಆಫ್ ಜಸ್ಟಿಸ್ಗೆ ಮಸೂಲಿಯತೆ ಕಮ್ಗ ವಾತಿಗೆ ವಾತಿವೆ ಕೀವಿಗೆಂತೋ ಮಿಕಂಕಮ್ ಗೋಸವ ಹಿಸಾಬ ಮಿಹಾರ್ ನುಬಲನಿ ದೆನ್ ಮಿಕಮ್ಗ ಜಿಮ್ಮ ನಗ ತಹುಗಿ ತಕುರಿಯ ಗೆಂದನ್ ಜೆಹಿನ ಫರಾತ್ ಗೊತ್ತಗ ಸಿಟಿ ಫೋನ್ ಫರಾತ್ ಗಬುಲ್ ಕೊರೋ ಮಿದನಿ ಎಫ್ ಬಿ ಐ ಹಿಂಗ ಹವಾಲೆ ಹುಣ ವಿಕಾಸ್ ಪಟೇಲ್ ಏನಾ ಮಿಕಮ್ ಇಂದ್ರಗಳ ಕಣ್ಣು ಕೊರವ್ವ ಅದಿ ಮಾಬುಡ ಸಮಾಲ್ಕಮ್ ಎಸ್ ನುದೆವ್ವ ದ ಮಿಹಾ ತುಂಗ ಕಂಕಂಗ್ ಒಂಗಿರುಗ ಫಾಹ ಕೊರೋಗೆಂಗೆ ಬದೇ ಯಹೂದಿ ದಾಲ್ತು ಮಿಕಂಕ ಮತಿಜಹಂ ವರಬ್ಬಡ ಮಸಕಿ ಕೊರೋಂಗೆ ಬದಾ ಕಂಗೆ ಗೊತ್ತು ಯಹೂದಿ ದಾಲ್ತುಗೆ ಸ್ಪೋಕ್ಸ್ ಮನ್ ಸಿಫ್ಯಾಂಗೆ ಸ್ಪೋಕ್ಸ್ ಮನ್ ಅವಿಚೆ ಅದುರೈ ಮಿಕಮ ಗುಳೆಗು ತುಂಬ ಭಯಂಕರ ಬಾಫುವೇ ಶೀರಿ ನಬು ಆಕಿಲಾಗೆ ಮರುಗ ಹಾದಿಸಾಕಿ ಏಯ್ ಫಲಸಿ ರೈತು ಬಡ್ಜಿ ಹುಂಗ ಸಾಬು ಹಿಂಗಾಗಿ ಹಿಂಗಾಗಿ ಉಳೆ ಕಮ ಇಕ್ಕಮ್ಗ ಇಕಮ ಯಹೂದಿ ಸಿಫ್ಯಾಂಡ್ ಐವಸ್ ಗುಳು ಮಣ್ಣೆ ಇಕ್ಕಮ್ಗೆ ನಾವೇ ಭಯಂಕರ ಬಾಫ ಏನಮಸ್ ಮಿಕಂಕ ಹಮ ಹೆಂಗೆಂಗ್ ಹುರಿ ಫರಾ ತಕುಂ ಕೊಫವ ತಫಾತ್ ಏಕೆಕಿ ತಹುಗಿ ತಕುಂ ಹಾಮವಾಂಗ್ ಎಬಹುರಿ ಏಕಮ್ಗ ಗೋಸದಾಹುವಣಿ ಏತನ ಹಮನುಜುಮೆ ಹಿಂಗಣಿ ಕಮಬ್ಬುಣೆ ಹತಿಯಾರು ಹಿಫ್ಯಾಗಿಂದಿಯ ಯಹೂದಿ ಸಿಫ್ಯಾಂಗ್ ಕಂಗ್ ಅದಿ ಏಯ್ ರಿಪೋರ್ಟ್ ಕೊರ ಮುಂದಿಯ ನೂಸ್ವರಿಯ ಏನಾಯ್ಕಿ ಕಾಹುಕಂಗ್ ಹೆಗೇನ್ ಎಗುತಂಗ್ ಅಬೋ ಆಕಿಲ ಏನಾಗೆ ಮೇ ಮತಿ ಘಮ ಪ್ರೇಸ್ ನಂಬೋಡು ಜಹಾಗೆಂಗ್ ಏನ ಹುದ್ದ ದೀಪವ ಸರಹದ್ದುಗ ಹರಕಾತೆರಿ ವಣಿಕಂ ಕುಲ್ಲಿಯಕ ವಜನೆ ಅರ ಏನ ಏತನ ಮರುವಿಗೆ ವೆಟ್ಟು ನೀಕಮ್ಗವೇ ಭಯಾಂಕ ಫದೆಂಗ್ ಮಿಫದಂಗ್ ಕಂಕಂಗೆ ಲುಬ್ನಾನ್ಗ ತೆರೆಯಗ ಮಿಹಾರ್ ಹಿಂಗ ವಾತ ಫಾತೇಕಿ ಹಾಜಸತಕ ಬಲಾರುಗ ಅಲ್ ಮಾಯದೀನ್ಗೆ ಮಶೂರ್ ನೂಸ್ವರಿಯ ಫಾತಿಮಾ ಫತೂನಿಯಂಗ್ ಹಮದ ದೀವೆ ಏನ ವಿಸ್ ಹಮ ಮರಾಲ ಯಹೂದಿ ದೌತುಗ ಸಿಫ್ಯಾಂಗ್ ಅದಿ ಮಿಕಂಕ ಹಿಂಗ ಗೋಸ್ವ ಇವಾಗುತ್ತ ಕಿ ದೇಕು ಲುಬ್ನಾನ್ಗ ಹಮ ವೆಹಿಕಲ್ ಲೆಗ್ಗ ಏನಾದ ತುರುಕೊಫ ದಿಯೈ ಏನಾಗೆ ಕೊಕ್ಕೋ ಮೊಹಮ್ಮದ್ ಫತೂನಿಯ ದೆಮಿಹುಂಗ್ ಅದಿ ಏನ ಅದಿ ಇತರು ಮೀಹೆ ಏನಕ್ಕೆ ಸಮ ನೂಸ್ವೆರಿಯೇ ಅಲಿ ಶೋಯಬ್ ನಮಕಿ ನೂಸ್ವೆರಿಯೇ ತಿಮ್ಮಿ ಹುಂದ ತುರುಕೊಫ ಮಿದಿಯೈ ದತ್ರುಕೊಫ ದನಿಕಂ ಕುಲ್ಲಿಯ ಕಂ ಇಸ್ರಾಯಲ್ ಸಿಫ್ಯಾಂಗ ಮಿಸೈಲೆಂಗ್ ಅಮಾಜು ವೆಹಿಕಲ್ ಲಂಗ್ ವೆಹಿಕಲ್ ಲಿಬುನು ಗೆಲ್ಲುಂತ ಕಾಯಕು ದೆಂತಿ ಮಿಮಿ ಹುಣ್ಣ ವಿ ಗೊತೆ ಅದೇ ಅದಿರಂಗಳ ಸಾಹ್ ನೋ ನೀಸ್ ಫಾತಿಮ ಫತೂನಿ ನುಕುಮ ದುಬ್ಬಾಗತಿ ಕಮ ವಣಿ ಸದಾಮೆ ಉಮಟ್ಟಕ ಎ ದುಬ್ಬಾಗತ ಮಗನಿಕ ಏನೇ ಹಂಗ ಮಾಸ್ಕೊ ಹಮಲದಿ ವಣಿ ಮರಾಯ ಆಫ ದ ಮಿಕಂ ಕಂ ವೆಸ್ ಮಿ ಯಹುದಿ ದಾಲ್ ತಂ ಬಯಾಂಕ ಫ ವಣಿ ಮಿ ಹಿಜ್ಬುಲ್ಲೊ ಜಮಾತು ಗೆ ಹಂಗ್ರಾಮ್ ವೆರಿ ನದ್ದಿಂಗ್ ಹಮಲಯ ಗೊತುಗ ಅದಿ ಅಲಿ ಶುವೇಬ್ ನಮಕ ಕ್ಯೂನು ಮಿ ಹೈ ಕಿ ಹಿಜ್ಬುಲ್ಲೊ ಗೆ ರದ್ವಾನ್ ಫೋಸನ್ ನಿಸ್ಪೆಬ್ ವಾ ಹಂಗ್ರಾಮ್ ವೆರಿ ಕಮಶಾ ಎಹಂ ಕಮ ಏನೇ ದೇಮ ಹಮಲಯ ಕೆ ಬುನೆ ತಫಾತ್ ವಾಹಕ ತಫತ್ರಾಫ್ ವಾಯರ್ಗ ಯಹುದಿ ದಾಲ್ ತ ಸಾಬಿತ್ ಕೊದ್ದೇ ಫೆ ನುವೇ ಏನೇ ಕಿ ಹಿಜ್ಬುಲ್ಲೊಯಾ
1: ಮೇ ಹಿಸಾಬ್ ಒಂದು ದುಣಿಯ ಕಳಿಗೆ ಮೇ ಪ್ರೋಗ್ರಾಮ್ ಅಣಿ ಮಹಕ್ವೆಲಾಣ ಪ್ರೋಗ್ರಾಮ್ ಬೆಲ್ಲೆವೆ ಅದಿ ಹಾಮಿಯಾಗಿ ಗಾಡಿಸುವೆ ಹುರಿಹಾ ಫರಾತಕ ಶುಕುರ ಅದಾಕುರ ವಸ್ಸಲಾಮ ಅಲೈಕುಂ.

0: దిగుముద్దతిగా హిదుమకు మెడల్ బ్రిగేడియర్ జనరల్ హుస్సేన్ ఫైరూష్. දෙහස් 520 අහරුක සිපැන් පිට සෝජා අංහෙන්
1: අදින් මෙහෂිය අංහෙන් මේ දිය අහරුගේ මෙහෂිය අංහෙන් බෙෆරක නම් යෝගතු මේ උලන් කරෙවෙනි බෙෆර කුරිය හින්ගව
0: සර්ජන්ට් ෆාත්මත් අෆ්සා සර්විස් කෝ හෙඩ් ක්වාටර්ස්
1: අද කුරිය හින්ගව වඩාගෙන රයිටෝග මතින් රයිසද් මොහරිය කුරනස් කුම ෆෝ මිහන ස්ටේජ් අංගර වඩාකින් නම් යෝලන් කරුමයි කීග අදේ සිෆැන්ගේ අංගින් බෙෆොන්ගේ තරෙම්මේ
0: දෙහස් 520 අහරුක සිෆැන්ගේ පිට සෝල්ජා ෆිරිහෙන්
1: මෙහෂි අංගින් බෙෆොල් ගණන් කරම ෆොය මෙහෂි ෆිරිහෙන් බෙෆොල් ගණන් ඉවන් කරම මෙහර බෙෆොල් කුරිය හිංගව වඩාගේ නයි දුල හස් කරව ස්ටේජ මේ වඩන්න ඕනි මතිග හඩ කොලව
0: ස්ටාෆ් සර්ජන්ට් හුසෙන් ෆසිල් හාරුන් මේරින් ඩිප්ලොයිමන්ට් යුනිට් තිනේ
1: Staff Sergeant Harona me ibanati me ashi ofri him be flag
0: deha sponsors wana haruge sifange fittest unit special forces ile hawal me dabani special forces the commander lieutenant colonel ahmed rashid
1: the unit to goto me ashi ofma fa kurve unit hovege me di

වරුගද කුරංචි හේන බිය කුරංචි හේ බොඩු කුරංචි හේ මියහරුගේ බජට්ටුගේ තෙරෙන් වරන් ඉස්කමෙ දීගෙන් එහෙම් වීම ඒ ඒ සබබෙ ගොතු කන් වාති වේ අවුන් වාණි ඉතුරු කුරුම සිෆෑන්ගේ ෆෞජ ජුවාණු ඉතුරු කුරුම බජට්ටු සමජස්සාෆ් මාලේරියා කොමාන්ඩ අධි හුරිහා සරහද්දෙග්ග එකශීම අදදක දායිමි ගොතෙග්ග සිෆෑන් ඩියුටි අදා කුරා ගොත බදල් කුරුමගේ නියතුග ආද මීගේ නතීජා වර රංගොළුවානකම කබූල් කුරා ආයිලා තක වීහාවෙස් ගින ගිනෑන් බද්දලුවාන ගොත සිෆෑන් අහිදුමැ කුරවේ ගොයි වෙගෙන් දියෝම කිහම යගීනු වෙස් ඒගේ නෆා පුරියම ගොතුග අමිල්ල නෆ්ස අධි ගවම ලිබිගෙන් දානකම ආද මීග ඉතුරුම් වෙ ස්නායරුග මියදාහමෙන් ඈරුග සිෆෑන්ගේ එකකි ගව ඇත්තක අධි කානූන උසූල්තන් හුරි ගොතුන් කංකං අධි තුර රංගලු කොල්ලංචි හේ බදල් කොල්ලංචි හේ කංක හුරිකං වෙස් ෆාහක් කුරම් ආද මිහාරු ගවෑ දොන්න ගොතුන් එ රේංකෙක්ග වකි වරකං අහාරු හම වෙච්චීය රේංකු බදවනුව වකි වරක හුරජ්ජීය මිජෙහෙනී හිදුමතුන් දුරද්ද මිකහල ලිමිටේෂන්ස් තකෙන් එ බහුරි අවුණු ගබුද කුරාගොතුක මී එම්ම අදුල්වැරි ගොතෙන් නුම් අදි ඒ සිෆෑන්ගේ හිදුම තෙරියෑ වෙස් එම්ම අදුදුර ගොතැන්නු කවුම වෙස් එම්ම රඟල ගොතන්න එම සිෆෑන් හිදුමතුග තෙදුවරිකම එහිලාස්තරිකම ඇකීග හිදුම කුරමුන්දා සිෆෑන්ගේ මිහුන්න අදි රේංකුග වකි මුද්දතෙ වියස් අදි ලිමිටේෂන් මිහාර ගව ඇතරෙන් හමවා ගොතන් ඔයි ගොතුන් එයි බදල් කුරන් ජෙහෙ කමෙ ගොතු ගවුණු ගබූල් කුරන් එරාදු කර වීයා ඒ ගොත බදල කොද්දී සිෆෑන් හිදුමතුග දෙමිහුර වේන ගොයින් ඉරාදු කර වියා හදන් ගස්තු කුරන් ඒගොත ඉරාදු කර වියා බදල කොද්දේන අදි මීග ඉතුරව සිෆෑන් රිටයර්මන්ට් ගවයදන් ඉතුරු ඉස්ලාහත වස් කෙන්නම් එබ ජෙහෙ කම ගබූල් කුරන් එයි තිරී සහරවර ගින දොස් වගෙන් දායරුග තිරී සහරු වියස් තිරී ෆස් සහරු වියස් තෆාත එන්නේ රිටයර්මන්ටුග මිහාරු දිබේ අදද බලයාරුග බෙනිෆිට බලයාරුග මී බදල් කුරන් ජෙහෙ කමෙක්කම කබූල් කුරා එහෙම සිෆෑන් රිටයර්මන්ට් ගවයාදු මිදන්න වේ ගොත ඛිදමෙ කුරි අහාරුගෙන් නිස්බතුන් එලිබේ බෙනිෆිට් කාණ්ඩාලා ගොත ඉරාදු කවියා ගවයාදු ඉස්ලාහ කුරම ස්කස්තු කුරා ආද මී අවුරු ගබූල් කුරා උතුග මියදාහමෙන් ආරු ගස් නුනි අවුරු මෙ මිකම තිබේ ෆුන් ගේ ඛිදමෙත්ත රංගලු කුරුම සිම්මා ය හවාලුගෙන් ආරු ගස් රංගලු ෆුන් නජේන කන්ත ආද මිෆ දේතක්කම අවුණු ගස්තු කුරණි කුරෙන් වෙත්තාගා දී තුරව් වෙස් නඟලු කුර බෝහියා වහිකමකි දිවෙහි කොම්මෙ රජිතෙන් ගෙස අසාසි හක්ගු එයි දිවෙස්සක වීති අවුඩු ගබූල් කුරණි එම් අසාසි එන් හක්ගු ගොතුග ඔන්නෙන් චෙහේනක එහෙම් වීම මි සරුකාරුගේ එම්ම මුහිම්මු එ සියාසතෙ ගොතුග තරග්ගීගේ මෑදානුග ඉස්තිමායි මෑදානු එම මුහිම සයාසත ගොතු කණ්ඩේලී වෙසේ සයාසත කවුමු දිෆා කුරුමා මිනිවන්කං හිමායක් කුරුම ෆහු තිවේ කොම්ම රජීතකං එම මුහිම්මු හග්ගකි අසාසි බෝහියා වහික ෆෝරකොත් දෙනුම් කමග උුණුවානි කණ්ඩාලා මිගොතුම් බලයාරු දිවෙහි රජීතුන්ගේ හිතුග එම්ම මතිවර ශරෆ් වැරි මකාම ඔන්නන් චෙහේ ෆරෑ දිවෙහි සිෆෑන්න මි හග්ගු පුරිහම් වගෙන් දාංචෙන කමනු කබූල් කුර ආද සරුකාරුග බෝහියා වහිකම සියාසතුග තෙරේග මිහාරු වෙස් ප්‍රෝග්‍රාම් තව තෙරේග මිහාරු හුළුවාල ලෆෙ ප්‍රෝග්‍රාම්ස් වකි අදදෙ වකි කෝටය කණ්ඩලිෆ වාන එයි එම් ඇදව අද දෙක හම යගීනු වස්නුවාන් එවිම ඉරාදු කොවියා කුරියන් වෙ තනුග මේ අදදු ඉතුරු කුරාණ ඉතුරුකො අසාසි බෝහියා වහිකන් ලිබිගෙන්දා සිෆෑන්ගේ අදදු සරුකාරුගේ හවසින් ස්කීම් තගු තෙරෙන් කුරියන් ොත්තනුගේ රාදුකවියා ඉතුරු කොද්දයන කමුගේ යගින් කන්තියල් ඔබෙ සිෆෑන් අමඩු අරුන් හම යෑකීග බඩේරෙ කොෂි සරහද්දකි සමාන්තක වෙච්ජහෙන් හුන්න සරහද්ද දෙවලපෙන් උකුරවේ හම කොම්මෙ සරුකාරගස් එවාහක දෙකෙවේ අලානුලා කමක් විෆොන්න කමේ නම සේකම් බදුල් කුරන් අවුන් වානේ නිම්මාෆ එගොතුන් ඉරාදුකවියා මිහාරු කමාබෙහෙ වුසාරැන් හවුසි මිනිස්ට්‍රීන් මසැක්කෙත් එක්කේ වනි ෆෂාෆ
ade e tanaki e mi service ka demihura ya hindaku kandeli phone na waki usulakun miharos bohiya wa ikan de libe tanaka waruga tanuge beenun hife sifan na aila ta madu adi femwaru da mihuriya gotakun vesuri rangala kannu hemwima muli mandere koshi sarha de ekko zamani housing scheme housing project eng hinga etanuga iradukavya aunmen mi ummidu kurani miharu kurave masakke amali stage ka miharu terega gende venakama gendevi nuni emme lassegen hama miannharuge kuri kola hama dara kuri engoi ashekka mastu terega aunmen ge target ki amali gotun esarahaduga bodu housing project eng iradukavya sifanna di fulhunnan e adi aila taka ege emme nafali bene gota service ka tiberuga kandel fun usulun housing kandeli gen dana gota radukaviya bod housing project eng hingang radukaviya fashana ade waguti gotun komme sehen tanaka sifan nu aila ta badaluma ki ege detail ga tere gannana kanta ade mifada gina kankama ki anu gabul kurani muhim kanta hamayakiga khidumatuga beenumwa training for ko dinuma mikankama ves beenumwa na magufahi ko dinuma gina masekete kavani feshifa girifoshige capacity ituru kurmatta ka hingan aurme kandele mashru ekieki sabata ka hadi binghi kuma mikama goli masekete adinu feshen namas mihare vani feshama hame deifa etan taragiyegen diyama male sarahaddu gemme bodu training markaz evani itura training markaz ge fula kuravigen gos capacity bodu kuravigen ge bade aya akiga uturuga adi dekunuga hasako addu city ga training facility itura varugadu kuravigen midani adi rajyam berum ves itura fursatam hoda dinuma ekwer gaumta ka akiga kurave masakke itura fula kurum ves masakke feshifave adi mifada tafatu gina kankama akiga iradu kaviya sifanna sifanga aila taka haggo mimwaru adi evra situra hoda dinuma ki avunuge fakhur avunuge zimma avunuge masuliyat kamuga dekigen kura masakke iradu kaviya kamiyab kurana huriha sifange adi aila taka avunu dembenum wa yagin kamaki midennevi komme kame ei wara samalukan digen avunmen kuriya gendane sarukaruge kama behe wuzara taka akiga kuriya gendane kantakkam adi ya akiga miharuge riyasi bayanuga avundu yalan kuri muhim mashrutavve sama feshun ebai avundu hamai tafsil taka nudiyai mi koshiga kurangmuri masakke se bahuri imara kurumuge bodo biya mashruen ebai mi fada muhim mashrute bahuri iradukave ekankam vesoti hama kuriya genda gota riyasi bayanu gaundu yalan kuri komme kamaki ekanta kuruma kandala agen yulan kore gendia kantatta ada adi sefar kuriha sifena adi aila taka avru hitu gemme fuminun shukura marhaba dannava avunuge ikhlas tari duaye ki mi lobveti vatan minivan kamati ta badume allah subhanahu wa taala lehetevum avunmenge qawmu ufafagat kamati ga منبر قربون آمين وما توفيقي إلا بالله عليه توكلت وإليه أنيب والسلام عليكم ورحمة الله وبركاته

0: මුසාහරා කොරි හාදිසය මිකංකං හගීගතුග ඇමරිකාග මේ වෙගෙන් මේ දියගොතෙක් කමග මේ වනී හොළංගු අස්සේරීගේ තෆාත ඒකීකී පදසෙන් රයිතුන්න නිස්පෙව්වා බින්තහුග හුරි තෆාත ඒකීකී ඉමාරාත වික්කාලං නොත කුයියද්දෙන් නියෝක ඉස්තිහාරපුරම් ෆෙෂුමා ගුලිගෙන් මිමස්සල ෆෙරිගෙන් මියයි එහෙන්කමුන් රයිතුන් හිංහම නුජෙහිගෙන් මගුතම් මච්චන් නොකුමේ යහුදි ෆල්ලියගේ දොරන් එව්වේ තෆාත ඒකීකී ගොයිල්ත ගොවා මුසාහරා කෝ නුරුහුමගේ බස්ත ෆාලුකුරම් ෆෙෂුමුන් එතන වේ යහුදි දව තායදු කුරා ඇමරිකාගේ රයිතුන් මෙසේ එව්වෙපා ෆලසීනුගේ රයිතුන් ෆලසීන් රයිතුන්න තායදු කුරුම ගොතුන් ගිනා දෙක මීහුම් ෆලසීන් දිදතන් නගාපුවේ අදිහම එෆදයන් යහුදි දවෙත් ආයුධ කුරා මීහුම් යහුදීන් ඉස්රායිල්ගේ දිදතන් නගාපුවේ දෙන් ඒ දෙමෙ දැජහුන් ෆුදුහුන්න වන්නම් වදේ හිඟි තලාපරුන් තක ගෙතරෙන් මිහාර මෙති නියෝක ගවෙස් මොරති මස්සල තක් මිකමා ගුලේ උතුම් හෝණු වෙගෙන් දා හිසාබහම කංකං ගොස්වා දෙන් මිකමා ගුලේ උතුම් නියෝක මේ ජහරාන් මම්දානි වාහක දක්කම් බයං කරවවා වේ ෆලසීන් රයිතුන් නා එක්කොලා අදි ෆලසීන් රයිතුන්ගේ හග්ගුතා ලිබිදිනු මට්ටකා අඩෝෆලා එකම ගවාලා එවුන් බේවුමකී අද හිඟාලන්ත බේවුමකී එයි මස්සලයක වෙගෙන් නවානයකමන් අද එකක මනාකුරේගේ නවානයකම වෙස් සහරන් මම්දානී වේ එකන් එකොත බයංකොර බාෆ එහකම මිකංකමගේ තෙරෙන් පාහකුරවිගෙන් මිදනී හොළඟ දුනියක වෙස් ෆලස්තීන් රයිතුන්නන් ආම් රයිතුන්ගේ ෆෙම්වරකු වර පොඩුතාය දෙන් එබ ඔයික්කන් අදි යහුදී දවලතන් ඉන්තිහායන් නුරුහි අදි නෆරතුගේ බස්තව වෙසම හොළඟ දුනියක රයිතුන් ගෝමුන් දාතීවේ ෆලස්තීන් රයිතුන ඒකු දුනියේගේ හම් වරක් ගෙන මිහුන්ගේ විෂ්ණු තායද බොයික්කමක පාහා කුරේවිගෙන් මී දැනී
1: යහුදි සිෆෑන් නූසරණ හම්ලාදී මරමු මිදනී ජරීමත සිරුකුරමගෙන් තවස් අවරක් ගෙන බැක සුවල් උපතමු ගෙන්දව කිහින බහනාස මික පාහක් කුරවානි
0: යහුදීන් ෆලස්තීනුගේ බිමුගේ ආදී ලුබ්නානුගේ සරහද්දුගේ මිහිංගම් මිදාකංකම් වරබ්බට සිරුකුරු මට්ටකා නූසරණ හමලාදී එමිහු මරමුන් දාකමුගේ වණී එකකින් ගොස්වා එගතුම් බයලගෝමී නූසරින් හිමාය කරුම හදාහ මෙවන ජමීයාගේ ෆරාතුම් එකං පාහක ඔෆවේ හතින් ඔක්ටෝබර් 2023 පහුන් රජ්ජාගේ මරාලෙමු නූසරින්ගේ අද 215 හංගරාකමුගා අදින් 2020 වනාහාරු මරාලෙවන නුස්වරින් අද සතේක නවා විහන් එ බාරාකමශා මීගතරෙන් ගින මීහන් මරාලාහ වනී යහුදී ඉස්රායිලුන් කමුගක් වේ බැනලගවාමි නුස්වරින්ගේ ජමයියයන් එකන් එකොත බයංකො පාහා කොප්ා දෙ මිකංක මිහිඟමු මෙදනී යහුදි දවතුගේ ජරීමත වරබොල සිල්රුක ෆොරුවන්කමුග වායරුගා යහුදි දවත ෆාඩු කියයා තපාත එකේකි ඔන්ද ස්පොට් රිපෝටින් තකා විිපදැන් ලයි ගෙනස්දේ නුස්වරින් වෙස් වර බොඩන් අමාස්කොක්ගෙන් හමදාත දීපවාකමුගවේ මීගතරෙක අල් ජසීරයන් නිස්පෙව්වා කිතම්ම නුස්වරින්න වේ යහුදි දවතුන් හමලදී මරාලා මිගතුන් එම මශ්ුර එක්කේස්ගේ ගොතුක පාහකරවගෙන් ගොස්සමති දෙහස් භාවිසු නහර හොළඟ අස්සේරීගේ නාබලුස්ග හිඟමුන්දිය යහුදී සිෆෑන් දෙමුන්දිය හමදාත රිපෝට් කරමට්ටකා එතනං ඒරුද්දිය ශීරී නබෝ ආකිලා ඒනයකී දෙන් ෆලසින් රයිතගේ ඉතුරුන් අදී ඇමරිකාගේ රයිතෙක්කම් ගවායරුග ඒනෑන් හමලදී මරාලිමුගේ සබුම් වර බොඩති මස්සලතවේ හොළඟ දුනියක වෙස් උපදිගෙන් ගොස්වාදී මෙදුරුමතීග සම වර ගින ගුණ වාහකත දෙකේ යහුදී ඉස්රායිල අදි කොළ ෆියෝල අලං අදි ජවාබ්දාරි කුරුවන් ගොවාලේ අඩුතවේ වරබොඩන් ඉතුරුවගෙන් ගොස්වා දැන් මිකංකම්ගේ තහුගියකු වේ ඇමරිකාගේ FBI පරාවා ඒ ඇමරිකාගේ රයිතක අමාස්කොත් දෙවුණු හමදායකම ගවාතී වේ කිහිනෙ හිඟාපු වාකමෙත්ව බෙලුමට්ටකා එහෙනම යහුදි දල්ත මිකමක එබ්බාරුන් මෙ නුදින් එහෙම එකෙන් මිහාර වරක් ගෙන රයිතුන් ඇමරිකාගේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ජස්ටිස් වේ සිටි ෆොන් වාෆා FBI ජවාබ්දාරි කුරුමා FBIගේ මසෙකත බෙලුමයි ෆද කංකමකී ඩිපාර්ට්මන්ට් ඔෆ් ජස්ටිස්ගේ මසූලියත වාතී කීවගෙන් තෝ මිකංකම් ගොස්ස වා හිසාව මිහාරු නුබලනි දැන් මිකමුගා සිම්මා නගා තහුගේ උතකුරිය ගෙන්දෙන් ජෙහෙන ෆරාක්තක ගොතුග සිටි ෆොනේ ෆරාතන් ගබුල් කරොම් මෙදැනි FBI හිංගවම හවල් එහුණු විකාශ් පටේල් ඒනා මිකම නුරංගලක නුකොරවා අදි මාබුල සමාල්කම නුදෙව්වා දැන් මිහා මිහාලතුග කංකං ඔයින්ගෙරුග ෆාහ කොරවිගෙන් එබදේ යහුදි දවල්තුන් මිකංකම් මතිජහම් වරබොඩ මසෙක කොරොන් එබදාකං එගතුන් යහුදි දවල්තුගේ ස්පෝක්ස්මන් සිෆෑන්ගේ ස්පෝක්ස්මන් අවිචේ ආදුරයි මිකමා ಗುಳೆಗುತುಂ ಬಾಗದ ಕಂಬಾಯ ಅಂಕುರುಬಾಫುವೆ ಶೀರಿ ನಬು ಆಕಿಲಾಗೆ ಮರುಗ ಹಾದಿಸಾಕಿ ಏ ಫಲಸಿ ರೈತುಂ ಬಡ್ಜಿ ಹುಂಗ ಸಾಬುಂ ಹಿಂಗಾಗೆ ಗೊಸ್ ಹಿಂಗಾಗೆ ಗುಳೆ ಕಮಿ ಕಮುಗ ಇಕಮ ಯಹೂದಿ ಸಿಫೆನ್ ನೈವಿಸ್ ಗುಳು ಮೆನ್ನೆ ಇಕಮ ಗೈ ನಾವೆ ಭಯಂಕರ ಬಾಫ ಏ ನಮ ಸ್ಮಿಕಂ ಕಹಮ ಎಂಗೆ ಹುರಿ ಫರಾತಕುಂ ಕೊಫವಾ ತಫಾತ್ ಏಕೆ ಗಿತಾ ಹುಗಿ ತಕುಂ ಹಾಮವಾಂಗ್ ಎಬಹುರಿ ಏಕಮುಗ ಗೋಸ ದಾಫವಾಣಿ ಏತನ ಹಮನು ಜುಮೆ ಹಿಂಗಣಿ ಕಮ ಬುಣೆ ಹಥಿಯಾರ್ ಹಿಫಾಗಿಂದಿಯ ಯಹೂದಿ ಸಿಫ್ಯಾಂಗ್ ಕಂ ಅದಿ ಏ ರಿಪೋರ್ಟ್ ಕೊರ ಮುಂದಿಯ ನೂಸ್ವರಿಯಾ ಏನಾಯ್ಕಿ ಏ ಕಾಹುಕಂ ಎಗೇನ ಎಗುತಂ ಅಬೋ ಆಕಿಲ ಏನಾಗೆ ಮೇ ಮತಿ ಘಮ ಪ್ರೆಸ್ ನಂಬೋಡು ಜಹಾಗೆ ಏನ ಹುದ್ದ ದೀಫವಾ ಸರಹದುಗ ಹರಕಾತೆರಿ ವಣಿಕಂ ಕುಲ್ಲಿಯಕ ವಜನ ಅರ ಏನ ಏತನ ಮರುವಿಗೆ ವೆಟ್ಟುಣಿ ಕಮುಗವೇ ಭಯಾಂಕ ಫದೆ ಮಿಫದ ಅಂಕಂಕರು ಲುಬ್ನಾನು ತೆರೆಯಗ ಮಿಹಾರು ಹಿಂಗ ವಾತಫಾತೇಕಿ ಹಾಜ್ ಸತಕ ಬಲಾರುಗ ಅಲ್ ಮಾಯದೀನ್ಗೆ ಮಶೂರ್ ನೂಸ್ವರಿಯ ಫಾತಿಮಾ ಫತೂನಿಯಂ ಹಮದ ದೀವೇ ಏನ ವಿಸ್ ಹಮ ಮರಾಲ ಯಹೂದಿ ದುಗ ಸಿಫ್ಯಾಂಗ್ ಅದು ಮಿಕಂಕ ಹಿಂಗ ಗೋಸ್ವ ಮಿವಾಗುತ ಕಿ ದೇಕು ಲುಬ್ನಾನುಗ ಹಮ ವೆಹಿಕಲ್ ಲೆಗ್ಗ ಏನ ದತ್ರು ಕೊಫ ದಿಯೈ ಏನಾಗೆ ಕೊಕ್ಕೊ ಮೊಹಮ್ಮದ್ ಫತೂನಿಯ ದೆಮಿ ಹುಂ ಅದಿ ಏನ ಅದಿ ಇತರು ಮೀಹೆ ಏನೇ ಕಿಸಮ ನೂಸ್ವರಿಯೇ ಅಲಿ ಶೋಯಬ್ ನಮಕ ಕಿಯು ನೂಸ್ವರಿಯೆ ತಿಮ್ಮಿ ಹುಂ ದತ್ರು ಕೊಫ ಮಿದಿಯೈ ದತ್ರು ಕೊಫ ದನಿಕಂ ಕುಲ್ಯ ಕಂ ಇಸ್ರಾಯಲ್ ಸಿಫ್ಯಾಂಗ ಮಿಸೈಲ್ ಅಮಾಜ್ ಬಿ ಎ ವೆಹಿಕಲ್ ಲಂ ವೆಹಿಕಲ್ ಲಿಬುನು ಗೆಲ್ಲುಂ ತಕಾಯಕು ದೆಂತಿ ಮಿಮಿ ಹುಣ್ಣ ವಿಗೊತೆ ಅದಿ ರಂಗಳ ಸಾಹ್ ನೋ ನೀಸ್ ಫಾತಿಮಾ ಫತೂನಿ ನುಕುಮ ದುವ್ಯಾಗತಿ ಕಮ ವಣಿ ಸದಾಮೆ ಮಟ್ಟಕ ಎ ದುವ್ಯಾಗತ ಮಾಣಿಕ ಏನೇ ಹಂಗ ಅಮಾಜ್ ಕೊಫ ಹಮಲದಿ ವಣಿ ಮರಾಜ ಆಫ ದ ಮಿಕಂ ಕಂ ವೆಸ್ ಮಿ ಯಹೂದಿ ದಲ್ ಭಯಂ ಕೊಫ ವಣಿ ಮಿ ಹಿಜ್ಬುಲ್ಲೋ ಜಮಾತುಗೆ ಹಂಗುರಾಮ್ ವೆರಿ ನದ್ದಿಂಗ್ ಹಮಲಯ ಗೊತುಗ ಅದಿ ಅಲಿ ಶುವೇಬ್ ನಮಕ ಕೇಳು ಮಿ ಹಾಕಿ ಹಿಜ್ಬುಲ್ಲೋಗೆ ರದ್ವಾನ್ ಫೋಸನ್ ನಿಸ್ಪೆವ್ವ ಹಂಗುರಾಮ್ ವೆರಿ ಕಮ ಶಾ ಎಹಂ ಕಮ ಏನೇ ದೇವನು ಹಮಲಯ ಕೇಬುನಿ ತಫಾತ್ ವಾಹಕ ತಪತ್ರ ವಾಯರ್ಗ ಯಹೂದಿ ದಲ್ ತ ಸಾಬಿತ್ ಕೊದ್ದೇ ಫೆ ನುವೇ ಏನಾಯ್ಕಿ ಏ ಹಿಜ್ಬುಲ್ಲೋಯ ಬಿಸ್ಕೋತಕ ಗುಳು ಒಣ್ಣ ಫರಾತೆ ಕಮೆ ದೆಂಗ್ ತಿಯ ಫಾಹ ಕೊರೆ ಫದ ನೂಸ್ವರಿನ್ ಹಮದ ತದ್ದಿ ವಿಫದ ಕಂಕಂ ಕೊರಮುಂದಾತೀವೆ ದುನಿಯಗೆ ಫೆಮರ್ಗೋ ಸ್ವರ ಬೊಡತಿ ನುರುಹುಮಾ ಯಹೂದಿ ದೌಲತು ಈ ಕೊರಮುಂದ ಕಂಕಮಾ ಮೇದು ತಫಾತ್ ಏಕೆ ಕುಬ್ಬೆರು ಕುಬ್ಬೆರಿ ಕುರುಂತ ವರ ಬೊಡ ಕುರಿಯ ನೆರಿಫ ವಾಕಂ ವಣಿ ಫಾಹಕ ಕುರಿ ಹೆಂಗೋ ಸ್ವ
1: ನಾಸಿಂ ವರ ಬಡ ಶುಕ್ರಂಗೆ ತೊಳಮಂಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ವಾಡಂತೆ ಹಿಸ್ಸಾ ಕೊಲೆ ಮೌಲು ಮಾತ ಮೇ ಹಿಸಾಬನ್ ದುಣಿಯ ಕಳಿಗೆ ಮೇ ಪ್ರೋಗ್ರಾಮ್ ಅಣಿ ಮಹಕ್ವಿಲಾಣ ಪ್ರೋಗ್ರಾಮ್ ಬೆಲ್ಲವೆ ಅದಿ ಹಾಮಿಯಾಗಿ ಗಾಡಿಸುವೆ ಹುರಿಹ ಫರಾತಕ ಶುಕ್ರ ಅದಾಕುರ ವಸ್ಸಲಾಮ ಅಲೈಕುಂ.

0: ගඩින් දෙක තිරිස් මට පන්සාස් හතර සෙකොන් අසම තිගෙන වනී දිව රජකට දිව රජකට මිකඩි අල්ගුන් මේ කුරියම් මිකෙන්දනි දාණ්ඩ ෆංගු මේදගේ ප්‍රෝග්‍රෑම එකීක කුරියම් මිදනි අල්ගුන් ආත්ෆා ප්‍රෝග්‍රෑම ග බෑරි වැඩන් තිබෙන මෞල්මත් ෆෝර් කො දෙවන් මි ඉන්නේවි දඬ වෙරකම් ග වර තජ්‍රබා කරබේ ෆ්ලිකම වා මුහම්මද් නසීම් ගෑගනක සාලිස් අහරවරගෙන දුවහු දඬුවෙරිකම්ගේ ඌසාරාග මසෙක්කෙ කුරවාෆෙ අදි මිහාරුවෙස් සම එකි ගොයි කොතුන් දඬුවෙරින්නන් එහි තිරිකම් ෆෝර්කොත් දෙබා බේෆ්ලෙ මොහමද් නැසීමකි මේ දඩුගුන් මේ වාහකදකනි වියෆාර උසූලුන් කට්ටල හෙදුමුග වාහක දෙන් අඩුගුමෙන්න්න එගේ මිහාරු මේ ටෙක්නොලොජීගේ මේ දුනියේ මි දුනිය එකි හෙයා එකීග ආහෝදුන් තන් හෝදා ආ ගොයික්කුන් එබ හුරිහා කමික් ගෙස් පේනු කුරේ ಫಸೇಹ ಗೊತ್ತಂ ಅದಿ ಆಮಿ ಕುಡ ತಂಕೊಳೆಗ ಮಿ ಏಕಿ ಬಾವೆತ್ತ ಹೆದ್ದುಮುಗೆ ಕಂಕಂ ದಂಡವರಿಕಮುಗೆ ತೆರೆಗ ವೆಸ್ ಎಬ ಮಿ ಕುರಿಯಗೆಂದೆ ಜಮಾಣಿ ದಂಡವರಿಕಮುಕ ದಂಡವರಿಕಂ ಬದಲ್ ಕೂರುಮು ಬದಲ್ ವಮು ಬದಲ್ ಕೂರಮು ಮಿ ದಣಿ ಅಳ್ಗುನ್ ಮಿಂಗೆ ದಂಡವೆರಿಂ ವೆಸ್ ದಿವೆ ದಂಡವೆರಿಂ ವೆಸ್ ಹಮ ಮಿ ಕೊಮೆಸ್ ವರಕ ಮೀಗೆ ತೆರೆಯಂ ಎಬ ವಣ್ಣ ಮುಂದೆ ಮಿ ಜಮಾಣುಗ ದಂಡವರಿಕಂ ಕೂರುಮುಗ ಜಮಾಣಿ ಏಕಿಕಾಲ್ ವಸೀಲತ್ತ ಹಮ ಹುರಿಹಾ ದಿಮಾಯಗಸ್ ಎಬ ಬೇನು ಕೊರೆ ದೆ ಎಗೊತ ಬಲಾಯರು ಮಿಸಾಲ್ಕ ಗ್ರೀನ್ ಹೌಸ್ಕ ಕಟ್ಟಲ ಹೇತಿ ದಾಣೆ ತೋ ಹೆದ್ದೆ ನಮ ಹದ್ದ ಇರುಗ ವಿಸ್ನ ಚೆನ್ ಕಂತ ತೆಕ್ಕಿ ಕೊಬ್ಯಾದು
1: ಗ್ರೀನ್ ಹೌಸ್ಕ ಸಮ ರಂಗಳಂಗ್ ಹೆದ್ದೇನೆ ಗ್ರೀನ್ ಹೌಸ್ಕ ದಿಮಾವಣ ಮಾಸದ ಕಟ್ಟಲ್ ಕಾದ

0: නේ තේරේක ඒකම කො වශාගෙන් දාචාපුන ග්‍රීන් හවුස් ක විජයම අමෙන් මරංගලවාන ඉතින් තංකොලේ බලි මදුවානේ මේ ග්‍රීන් හවුස් තේරේක වෙච්ච යම බේර වර ඒකම කො මේ කට්ටලයේ දැන් වරම් බලි මදු වෙච්ච රාජ්‍යයක එනම මේ කොමස් වරක බලි ගසර උලේ ඒකට විස්නාව මේ ග්‍රීන් හවුස් තයාර කොගෙන් හදදානවා අමරංගල ග්‍රීන් හවස්ක හෙත්තේන ඒ බේරවර එතෙර ග්‍රීන් හවස්ක තෙර හුණු ගදවාන
1: තිබේවිස්රකම මේ කන්තජරිපා කොර වැෑෆින්ට
0: අලුකට අගුණ මිනිස්ට්‍රීක හේතු කොරිතු වස්වරක් වගුණ මැනගේ තජරබයන් නොකුරන් එක මල්ගුණ මිදන්නවි ගොත ග්‍රීන් හවස් තෙරෙකව සෙත්තේන
1: දෙන් ග්‍රීන් හවස්ක හද්දා ඉරුග ෆිනිහුන් මින්කි හවරකත හුන්න ජයන්
0: ිනහෝර් මෙ හම බේරුගම හුන්න ගාගන්ඩ කරගුණම රාජ්‍යයක අශාබිහුන් මී තිරිහත තිරිහත එතෙරෙක ඕඩේ එහැමීම මී තංකොලේ හුණු ගදවන ගැගතක දැටිග්‍රීවර මී අගුණ හ ග්‍රීන් හවස්ක තෙරේ එකම ඒවර බේරු ගත්දාන හම මී තෙම් බිස්නං ජෙහෙන අන කමකී අගුන් මෙෙන් කුඩ තංකොලක ඇරිත කුඩ තංකොලක දානම්ම වෙස් සම කට්ටරයකි එච්චික්ග ඉන්දාගෙන් වෙස් කොටන ඉදාගම සෙද්ධ තාන එච්ච හැවීම මිකොයිකොත විස්නාව මී ග්‍රීන් හෝස්ක ඉන්දානම ඉන්දිධානය ග්‍රීන් හස්ක බිම්මතිකව සින්දිධාන එච්චිතකිකව සින්දිධාන එම මේ දෙකොයි වෙසම්ම එම රංගලුවන
1: බිම් බොඩති සරහත්තුක කට්ටල මේ ආමුගතික හත්තාතඟලු මෙන මි ෆෙන්නනි එකමුක සරුණ හිතරණ එහෙන් බයි භාවත්ත වෙස් මිහාර බෙල්කනි තහුග වෙස් ඇති ටෙරස්තවක වෙස් හද්දාතන් අලුගුන් මෙන්නන් එබ ෆෙනේ මදුන්නම වෙස් කෙනෙතෝ මේ කට්ටලය කියමි ගොත හෙති දාන එච්චෙත්තෝ විසාල්ක මේ බයි භාවත්තන් අලුගු මෙන්න ෆෙනේ ෆොලිමතු ෆොෂීක වෙස් හද්දාතන් ඒකම කො කටලයකි වෙලා දවා එච්චිකම් වෙසිගේ එහෙන්නම් වෙස් කියනෙත්තෝ
0: කට්ටදැකිව සම මී ෆොෂිකටක් වෙස්තිී පහකොර විහෙන් අන ෆොලිමද ෆොෂීක වෙසම හෙද්දේන එක ොලිමද ෆොෂිතංකොට බොඩිති ෆොෂිරංගරවන එකමකු මී එහෙන් හද්දා අයිරුග මිදිබේ මින්වර් මත් වෙදාන එත ඇයි මේ කට්ටලයකි පහපායිරුග එකලයක මුතකු මෙ පෑපැකෙන් දාච්ච එවීම එකම ඒ වොලියම බලාප හමෙන් මෙරංගලක් ලිබේන
1: මිසාවක බයත් භාවත්තෙන් කළ ගෝනී ගවස් එබ හත්දාද ත වෙලි ගෝනි ගෝනි ගෙස් එහෙම සේති දානෙත නොනි පොට් කහල එච්චෙහි ගවෙස්
0: පොට්ටුක වාගතක තංකොට බොඩිති පොට් පේනවාන ඒත ඉදිමන්නේ මේ උස්මිනෙන්නු අනිගොත ෆොලාමෙන් දෙත්ත එගොත එකහල එච්ච වෙජා මිදන්නවේ අඩිග පෑබච්චක වාතීවේ එක ශිගම වර
1: ජාගපේෙන ව්‍ය පර සූලුන් කටල හෙදුම් ගවා ගඩුවන් මෙ දක්කනනි විය පාර සූලුන් කටල හත්තාකම වඥය හා කුදි කුදි එච්චේක පාරික බේනුන්නු කොප් වෙස් ෆාන ඒ නමස්තෙන් කට්ටලෑග වාහක දක්කායරු ගහම මේ කුදි කුදි තංකොළු කොළු ගවුලවා බේෆලුම් වෙස් කට්ටල හත්තන් බේනුම් වුන් එකශිගම් වාතී මිස්වාල අඩුගන මී කොල්ලි තැන් එකල හූුණු ගදවුම්ගේ සවපුන් නූනි විසාල්ක බෝකො වාරය වෙහුමගේ සවපුන් දඩුතක එෆිස් කාලාසරෙක් කොප්ෆන්ට කොන් කාලාසරෙත්තෝ කුරාණි
0: බෝකුම් වාරය වෙහකම ව්ඥාමන් වාරය වෙ පෙම්බොඩු ව්ඥාමුන් ඒ කට්ටලය මස්සතක දිමාවානෙ මිදන්න වේ කට්ටල මී වේගොන්න මරුවන් කහල කන්ත දිමාවන ෆෙන්ගන්ට හිති පොතීය දෙැන් හම හිකිගෙන් ගොස් හිකිවීමවා ගොතක් ඉෆෙන් නුදේකම ව්ඥා බලෝපගෙන් හිගයාාතන එකම කොමතුක් එ්ර් එම රංඟල පෙන්දේකම ව්ඥා එම සද්දිම දෙන්නවාන
1: දෙන් මේ හාම දඩෙක් කහල මේ තනෙක්ග කට්ටල හත්තුමුග කුරමිසරුන් ග්‍රීන් හවස්ක මේ කටල හෙතුමග වහකෙස් දක් කෑෆිඳ හෙම දඩුග කට්ටල හෙතුමා ග්‍රීන් හවස්ක කටල හෙතුමා මි දෙ තනුග කට්ටල හෙතුමග හුනන්ට ෆාතයකෙක ගෑද
0: අගොන් දන්නවාන මේ හාමතනක බොඩ් තනෙක්ග මරංගලවානේ එයි බිස්නමත ග්‍රීන් හවස්සිෙන් හදන් පුදේවරක හරදු එපදේ එයි මෙහර දනුවරකම කීවෙස් නොන එහෙන් ගන්දත කීවෙස් එම හරදු

0: ගිනදුහ පෙට්ටේ කලච්චේ. ඒ මී බලංජයනි ගිරදුහ බහට්ටකම ව්ඥා එකල් කොමසච්චත් තැයියරකුණු. ඒයි නොවිකිකැ ලෙත නොවික්කෙන්ඥා මී හලාකුවෙන් හිංජාදන්නේ හලාකුව හෙ දීම කූරින් කොමස් කාහල එච්චෙන් ඒගෙන් තයියාර කොල්ලාප බන්ධකොප්ප පිහාර සක්ම පැනයකන්නගේ බයි කාල මී බේරුම් ගෙන සකම කටල් චිප් සූරේ දෙත එයාගුන් මනම තයාර නොකර වෙන චන්නු ඒකයාලු නිසම තයාර කොරවෙන එහවීම මී එකල් කොමස් ගොතක තයාර කොප්ප මාගෙට පස් නෙරවිධානෙන් ඇතව ඒක බලංජහැනී හදාකුම්ගේ කුරින් ඇගේ බේනුම් එම රඟලු ගොතක හිෆානී කිහිනෙත්තෝ එම් බලාහිරුග කොමස් පොනී චෙත යර කොර විධාන ගෙනද හුන්න ගොත දෙන් තෙල්ලාාෆ ඒක කොමසිච්ච වෙස් මී චිප්ස් ගොතක වෙස් බේනුම් කොර විධාන එ මිකාහලක කොත බේනුම් කොරාණයේ එකමකු අගුණු පුරිෆා කොරහෙන් දඩුවරෙන් එම පාදා බොඩුවාන ගොතකි එහුරි ගොත වික්කාල
1: වෙෆාර්වරින් එය ගොඩ්ගන් හදාගෙන් දෙ දඩුවරිකං කුරා කටලාක දඩුවරකං කුරාරු මේ බිමුග වාහකලුණු කොමිසර්ක දක්්‍යාපි එනමස් අලුනු මේ ෆෙනේ බයි පහරන් එකල බයින් එහින් කාල භාවත්ත හද්දායරුවස් හම බිමඔවරතන් කොළෙන් උස් කොල්ලෑගෙන් දඩුවරිකං කුරමුග බයි භාවත්ත ෆස්ගඩු ඒ හද්දා හදාතන් මිද කට්ටලාගේ දඩුවරිකං කුරායරුග කියනතෝ එකං ඔන්නන් හම බිමවර ෆස්කඩු උස්කූරන් ජහේනතෝ නොනි හම හම බිමුගත කියනෙතෝ එකං කුරුන් එම පෑදා හොරි ගොතකි
0: උස්කොල්ලාගෙන් කොර විධානගේ තු ඒයි උස්කොල්ලාගෙන් කොරා මිසාලක බෙඩු හදාගෙන් බොඩිතිකුන් හම බෙඩු හදාගෙන් ෆස් කඩු ජහාප දංකොඩේ හතරුවෙන් චයින්චයෙන් හිල්ලාලාප මී හිල්ලාලාගෙන් මී කට්ටල් හෙදී දනගෙත හම පෑබම සිරංගලවාන වර රංගල පෑබාන දෙන් කට්ටල හෙත්තුමක එගොත හද්දා ඉරුග මී කානයලමුක හම ඒ සරහද්ද කානාලානෙ ගෙතවත වයෝගණඩු දුවමුන්දාවර කන්න දෙ හම විස්සාර මෝසුමුග වයෝගණඩු විස්සාරයන් සලාම බාන තංකොට උස්කෝ බෙඩ හතාදා පොරිය රාජ්‍යයක කුරීග දඩු හද්දා මී කට්ටල හත්තා මීහුන් කට්ටල වකි වරක කට්ටල වයෝදුවනි ඒගමතික ෆං අල ෆං අලා ෆනක්කාවස් කොමසරුක වෙලි අල එමිහුම් බොඩාගොතුම වෙච්චාම කට්ටල පෑබාදදු ගින කොරන් මිහුන් බේරුම් කොරා ගොතින් ඉගේත එම් වෙදාන ඒක ආනිකාවසේ ෆශල වෙස් පෑප පාන අගුණට දේක තචරුවයන් වන්නේ එක බරගෙන බෙහම විදාළු ච්චි ඒ වරරඟලු කොතෙක්කම
1: දෙන් එහෙම්වීම මිසාලක ඒගොත කට්ටල හද්දා අයිරෝග එක මිසාලක විස්සාර වෙච්චය මී ෆෙම් බොඩ වෙගොයිග වෙච්ච ඒග සවබුන් අසරු කුරාණි තොනු කුරාණිත
0: වර බොඩන් අසරු කුරාණිගේ තො හම වේගොඩු මරුවන් වෙස් දිමාවේ හමයේ එකමක මියද ෆෙන් අනේ වාාරය පෝකොම් ෆෙන්ගඩු හිංකච්චයා ඒ මාබෝඩ්කම් කන්නුව හිංගා දන්න එකමක ෆෙන්ගඩ හෙදි ෆොන්න වෙච්චයාමු ඒ වයොත මරුවද
1: මේ දෙ අට්ටලෑගේ දඩුවරිකම් කොරවා දඩුවෙරන්න කො පැතෝ දෙවානේ ඉරු ශාදකී නැසේහතකි
0: අරුගනවා දන්නවානී දඩුව කට්ටල හත්තායිරුග මාකෙට්ක එවගුතු මෙරංගලු අගෙල්ලි බේච්චික විශ්නවාශය දෙන් හම හද්දා අයිරුක අබත් වෙස් තිබේ ගොතක එකං කොරම් වාශය අනක හෙද්දම පහු ඒ හම මී බල්කුකොන් මී බාසාර නිරේශය ඒතු ඒ අමිල්ලය ෆල ඒ අනෙක්කාවෙස් ගෙනස් මාර්කෙට වික්කං දෙනුග බදල්ලුක ඒ වික්කා බයකං ඒ සෝල්සල්කොම් වික්කාලාශය
1: දෙන් මේ කුරිම සලුවන් මෙෙන් දන්නවෑෆින් මේ ජමානමි අන්න බදලා එකේග ජමානී දඩුවරිකං අලුන්මගේ තෙරේ වෙස් මඩ වඩුන් අන්න මුන්නේ මිදානි කොංගොතකතෝ නැසේම් බොර වැඩෑනවානි මී කුරීග වෙස් කට්ටල මේ හද්දා ගොත මී හාම බිමුග හෙදතුන්ත නූනි ග්‍රීන් හවස් කතෝ කොබැතෝ නැසිම් බොර වැඩෑනවා සයිඩ කියේග
0: අලුගඩ බොරවානි හම මී බිමු ගහිත්ත ඒක සබප්තක වෙස්
1: නැතියෙන්නවා
0: ඒ අලුගට පහකොරිහෙෙන් අනෙන් ග්‍රීන් හවසෙන් එකම ග්‍රීන් හවසෙන් හදම් හදම් වෙච්චේ මහම් පුදෙවරක බොඩ අගේ ග්‍රීන් හවස ඇත්දාන එකමකු බිමු ගහත්දාක මම වන්න එහර දෙන්න උදානෙ හම අගුණුවෙන් පහකොරි ගොතන් හම මී මීග බලංජයනි ව්‍යපාරීක උසුලන් කමෙක් කොරඥා එම්ම කොඩ හරද ගොස්කින් එම්ම රඟට නෆැල්ලි වෙනකොත
1: ඒගොත බලායිරුක එයි දෙත්ත ವರ ಬಡ ಶುಕ್ರಿಯಾ ಹಿಂಗೆ ತೊ ವರ ಮುಹಿಮ ಮಾಲುಮಾತಕ್ಕೆ ಫೋರ್ ಕೊದ್ದೆ ಬೀತೀವಿ ದೇಮ್ ವಡ್ಯಾಂದೆ ಬೀತೀವಿ ಹಮ ವರ ಬಡ ಶುಕ್ರಿಯಾ ಮೇರ್ ಮೇತಿ ಪ್ರೋಗ್ರಾಮ್ ಕಣಿಯುಮ ಕಹಮೆ ಎಸ ಉಮೀದ್ ಕುರನ್ ತಿ ಬೆಫ್ರಣ ಹಮ ಮಿ ಬೇಣುನ್ ತೆರಿ ತಿ ಬೆಫ್ರಣ ಮಿ ದೊ ಮಿ ಲಿಬುಣ ಮಾಲುಮಾತಕ್ಕೆ ಬೇಣುನ್ ಕುರ ವ್ಯಾಗೆ ಖಾಸ ಗೊತ್ತಿಗ ದಂಡವೆರಿಂಗ್ ಮಿ ಕಮ ಸಮಾಲ ವಡ್ಯಾಗೆ ಕಟ್ಟದ ಹೆದ್ದುಮುಗೆ ಮಸೆಕ್ಕೆ ಕುರೆ ಗೆಂದ್ವಾಣ್ ಕಮಣ ಸಿಂಫಾಹ ಕುರವಿ ಗೊತ್ತಿಗ ಕಟ್ಟಲೇಕಿ ಹಮ ರಂಗಳ ಫ್ಯಾದ್ಯಾಂಗ್ ಹೋದಿ ದಾಣೆ ಮಿ ಭಾವತೆ ವಿಮ ಕಟ್ಟದ ಹೆದ್ದುಮ ದಂಡವೆರಿಂಗ್ ಇತುರ ಸಮಾಲ ವಡ್ಯಾಣ್ ವಾಣ್ ಕಮ ಉಮೀದ್ ಕುರ ಏನ್ ಕಮ ವಾಣ ಮಾಡ್ಗೊಂಡ ಕಟ್ಟದಲ್ಲಿ ಬೇಣದೆ ತೊಮೆ ಹರಬರಿ ಕೀನೆ ಏ ಮಾಡ್ಗೊಂಡ್ಗೆ ಏಯ್ ಉಮ್ಮೀದಕ್ಕೆ ಏ ಉಮ್ಮೀದಾಯಕೀಗ ಮೇದಿಕೆ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮದಾನ ಮೇದಿಕೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಎಸ್ ಉಫೆದ್ದಿ ಅಲಿ ಹಿಲ್ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ ಫೋನೋಮ್ಗ ಟೆಕ್ನಿಕಲ್ ಗೊತ್ತುಂಗೆ ಹೀತಿರ್ವೆದೀನಿ ಅಜ್ಮಿ ಆದಮ್ ನಸೀರ್ ಪ್ರೋಗ್ರಾಮ್ ತಿಬೆಫ್ ನಮಗೆನಿಸ್ತೀನಿ ಅಳ್ಗೊಂಡ್ ಮರಿ ಮಾತು ಫಾದ್ನಾನ್ ಉರಿ ಹಾ ಬೆಫ್ನವೆಸ್ ವರ ರಕ್ಕಾದಿರ್ವರ್ ಬಾಜರ್ ದುಹಕ ಇದೆ ಇರಾದ ಕೊರವೆ ಅಣ್ಣ ಹಫ್ತಾಗ ಅಣಿಕಾವೆ ಸಮ ಮಿಸಲ್ಸ್ಲಾಗೆ ಆ ಪ್ರೋಗ್ರಾಮೆ ತಿಬೆಫ್ನ ಗೆಣಿಸ್ತೇನೆ ಉರಿ ಹಾ ಬೆಫ್ನವೆಸ್ ಉಫಾವಿರ್ ಕಮದ ವಕೀಲ ಅಸ್ಲಾಂ ಅಲೈಕುಮ್.

0: අදිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හුරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගෙ තයියාර කුරවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.

කොම්මෙ නප්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චික. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆොරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. පහෙ නරකයින් එක්කි බා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. පහෙ එමීහකු නසීබ් ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගෙ වගුතී උපලෙද්දේ එච්චෙක්කම්ගා මෙනුයි. දුනියේගේ දිරිවුලුන් නොවේ.